0: ලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා
2: Theatre Voice of Family talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන Theatre Voice of Family සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට Theatre TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

0: දෙසනක් දැන් වෙලාව දෙසන 6යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3.

0: Good morning. උදේ 6යි විනාඩි 10යි දැන්දලාව.
1: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. සියත headline review.
0: බිනරපුර පසළොස්වක බොහෝ දින ආදායි. 22ට කතානායක සහතිකය. අදත් ප්‍රදේශ කිහිපයකට වැසි. නිල්වලා ගංවතුර අවදානම තවදුරටත්. හෝමු සමුද්‍ර සන්ධි විවෘත කිරීමට නව සැලැස්ම.
1: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: තොරතුරු නෑ, දත්ත නෑ, උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවය පිළිබඳව
2: සිතුවන්ත වෙනවා. අපිට ඒ තරම් හොඳින් බෝලේ පුස්සල දුන්න එක ගැන අපිට ඩෑෂයක් ගන්න තියෙනවා.
1: අවුරුදු දෙකයි රටට සුබයි කියනවා.
2: ගරු මන්ත්‍රීතුමා පොයින්ට් බෝඩ් එකක් නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
3: සෑම
0: දිනකම උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
6: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
7: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
8: අවන්ස් ටිකෙන් ටික
9: පේ. ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112 732 1000. NIBM The City University, the place to be.
10: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
11: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවේ. ඔයත් වහලට වශී වෙන්න finishing වහලක් නම් කලර් අප් තමයි.
12: අරගෙ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC Finance, හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0112 705 555 අමතන්න.

0: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇදහිය නොහැකි වට්ටම් Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
2: බැඳීම් ඇති වෙන තරමට හිත රිදීම් වැඩි වෙනවා.
3: තමන්ට කැමති කවුරුත් නැත්තම් තමන් ප්‍රිය කරන කවුරුත් නැත්තම් පින්වත්නි එක දුකක්වත් නැහැ. ඒ නිසා අපි කෙනෙකුට ප්‍රිය වෙන්න තමයි තවත් කෙනෙකුට බැඳෙන්න තමයි පින්වත්නි දුක කියන එක අපිට වැඩි වෙන්නේ.
2: කිසිවක් සදාකාලික නොවන ලෝකෙක සැබෑ සැනසීම නිවන පමණයි.
3: මේ හැම එකක්ම කෙලවර වෙලා තියෙන්නේ පින්නන්නේ මොකකින්ද? මරණයෙන් තමයි කෙලවර වෙලා තියෙන්නේ. මට අච්චර මෙල මුදලක් තිබුණා, මට අච්චර ධනයක් තිබුණා. මෙහෙම කියලා කෙනෙකුට පින්නන්නේ සදාකාලිකව ජීවත් වෙච්ච කෙනෙක් නෑනේ. සෑම අවස්ථාවකටම එහෙනම් අපිට මූණ පාන්න සිද්ධ වෙනවා.
2: අදට යෙදෙන උතුම් බිනරපුන් පොහොදා උදැසන 7ට පූජ්‍ය කිරවනාගම ධම්මසිරි ස්වාමින් වහන්සේගේ හඬින් බණපදයක් අහන්න සිය තහන්න.
4: ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් 5ක් මිලදී ගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 077967767 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සයිදායි
0: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇදහිය නොහැකි වට්ටම් Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
5: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන.
6: Theatre Between Lady Miss World Sri Lanka 2026
5: Sri Lanka Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
6: Theatre Between Lady Miss World Sri Lanka 2026
7: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
8: Title Sponsor ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න Big Twin Lady රේසර් එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
9: Enchanter The fragrance of French romance.
10: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
11: Oatmark's high-strength liquid collagen. Obat adama bhavita karanne.
12: Theater. Tele depaya. Alut kalawakata tele natya pelak balanna.
13: Man hithuwa me oyalage gedara weda ganna weda karin kiyala. Oyata me wage alut innoda?
14: Mokada me wage kiyanne?
12: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්
15: සාස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ
16: එයත් ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: බිනරපුර පසළොස්සක පොහෝ දිනය අදයි. 22ට කතානායක සහතිකය. අදත් ප්‍රදේශ කිහිපයකට වැසි. නිල්වලා ගංවතුර අවදානම තවදුරටත්. හෝමු සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට නව සැලැස්මක්.
0: දේශීය සියත. Local news on Sieta. අනුග්‍රහය.
2: කෑමු යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: ජපන් තාක්ෂණයෙන් ජපානයේ නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා. වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙදා හැරීම. දිගු කාලීන කාර්යක්ෂමතාවය. Aqua PXX වැනි ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLD ටෙක්නොලොජි එක. වැගනාර් සීරීස් සඳහා හරියන එකම බැටරිය. ජපන් වාහනයේට ජපන් බැටරිය.
1: බිනරපුර පසළොස්සක පොහෝ දිනය අදයි. බිනර පොහෝ දිනය සම්බුද්ධ චරිතයේ මෙන්ම ශාසන ඉතිහාසයේද වැදගත් සිදුවීම් රැසකින් සමන්විත දිනයක්. භික්ෂුණී ශාසනය ආරම්භ කරමින් කාන්තාවන්ට පැවිදි දිවියට එළඹීම සඳහා බුදුරජාණන් වහන්සේගේ අවසරය හිමි වූයේ අදවන් බිනරපුර පසළොස්සක පොහෝ දිනකයි. මහා ප්‍රජාපති ගෝතමී දේවිය තවත් කාන්තාවන් 500 දෙනෙකු සමග කස්සාවත් හැඳ හිස මුඩුකොට කිඹුල්වත් නුවර සිට විශාලා මහනුවර දක්වා පැමිණ පැවිදිවීම සඳහා බුදුරජාණන් වහන්සේගෙන් අවසරිල්ලා සිටියා. අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන්ගේද මැදිහත්වීමෙන් ගරුදර මටක් පිළිගැනීමෙන් පසු භික්ෂුණී ශාසනය පිහිටවීමට බුදුරජාණන් වහන්සේ අවසර ලබා තුන් බව ශාසන ඉතිහාසයේ සඳහන්. පොහෝ දිනේ නිමිති කරගනිමින් දිවයින පුරා බෞද්ධ සැදැහැවතුන් ආමිස හා ප්‍රතිපත්ති පූජාවට මුල්තැන ලබා දෙමින් අද දිවයින පුරා බෞද්ධ සිද්ධස්ථානවලදී ආගමික වතාවත්වල නිරත වනවා. මේ අතර සියත ටීවී දම්රස දහර සජීවී පොහේ වැඩසටහන රාගම දඹුව ලංකාරාම විහාරස්ථානයේ සහ අබන්පුල නාකුලගමේ රජමහා විහාරස්ථානයේ සිට අද දවස පුරා විකාශය කිරීමට නියමිතයි. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, කාව්‍යමය ධර්ම දේශනා ඇතුළු වැඩසටහන් කිහිපයක් ඊට ඇතුළත්. බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරළිය දිස්ත්‍රික්කවල තවදුරටත් වැසි ඇති විය හැකි බව කාලුකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 75ට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සැති වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුවේ අනවැකිකරණ අංශ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් ප්‍රකාශ කළේ.
4: මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්ක සහ ඒ වගේම සබරගමු පළාතේ තම් ස්ථාන මිලිමීටර 75ක පමණ තරමක තදවැසි අපේක්ෂා කිරීමේ හැකියාව අද දිනේදී පවතිනවා. ඉන්පසුව මේ පද්ධතිය ක්‍රමෙන් දුර්වල වීමත් සමග පද්ධතිය මගින් ශ්‍රී ලංකාවේ කාලගුණයට ඇතිවෙච්ච බලපෑම ක්‍රමෙන් අවම වීමක් තමයි අපි අද ඉදිරි දින කීපය අපේක්ෂා කරන්නේ. ඒත් සමග විශේෂයෙන් මතක් කරනවා බෙන්ගාල පොක ගැඹුරු මුහුදු ප්‍රදේශවල අපි දිවර සහ නාවික කටයුතුලින් වළකින්න කියන නිවේදන තවදුරටත් වළංගුයි. ඒ නිසා විශේෂයෙන් බෙන්ගාල පොක ගැඹුරු මුහුදු ප්‍රදේශවල තවදුරටත් දිවර සහ නාවික කටයුතුලින් වළකින්න කියනක අපි දිවර සහ
1: දිස්ත්‍රික්ක කිහිපයකට පවතින වැසි සහිත කාලගුණයේ හේතුවෙන් නිල්වලා ගඟාශ්‍රිත සුළු ගංවතුර අවදානම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා අපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යබණ්ඩාර සඳහන් කළේ ගංගාශ්‍රිතවද තවදුරටත් සුළු ගංවතුර තත්ත්වයක් පවතින බවයි.
5: මේ වන විට විශේෂයෙන්ම නිල්වලාගඟ පානදුගම කුරස ආසන්නයේ පානදුගම ජල මට්ටම ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. කෙසේ නමුත් මෙන් පහළ තල්ගහකොඩ ආසන්නයේ පිහිටි කද්දුව සහ ආරිම්බඩ ඒ ආසන්නයේ සතියකොඩ ප්‍රදේශවල ජල මට්ටම තව ඉතා සුළු වශයෙන් වැඩිවීමක් සිද්ධ පෙන්නුම් කරනවා. එය නමුත් ශීඝ්‍ර වැඩිවීමක් කරා විශාල ගංවතුර දක්වා වර්ධනය වීමක් පවතින වර්ෂාපතනය නනු පෙන්නුම් කරන්නේ. ඒ වගේම ගින්ගඟ ඉහළ ද්‍රෝණියෙත් මිලිමීටර 10-30 අතර වර්ෂාපතනයන් විවිධ ස්ථානවල දක්වට තියෙනවා ඉහළ ප්‍රදේශවල. කෙසේ නමුත් මේ වන විට තියෙන ජල මට්ටම් අනුව බද්දගම ජල මට්ටම සුළු වැඩිවීමක් පෙන්නුම් කරනවා. නමුත් තවලම සහ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් ක්‍රමයෙන් අඩු වෙමින් පවතින්නේ.
1: පැවති වැසි සහිත කාලගුණ තත්ත්වයේ හැමේ දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නිකුත් කළ නායම් අනතුරු ඇඟවීම් අද පසරු 4 දක්වා ක්‍රියාත්මකයි. විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතේ දෙවන වර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. පනත් කෙටුම් පතට පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 158ක්, ඊට විපක්ෂව හිමිවූයේ ඡන්ද 63ක් පමණයි. පනත් කෙටුම් පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය සහතිකය සටහන් කළා.
6: 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 50 කෙටුම්පත දෙවෙනි වර කිවීම සම්මත කිරීමට පක්ෂව ඡන්ද 158ක්ද 63ක්ද ලැබී ඇත. ඡන්දය දීමෙන් වැළකී සිටියේ කිසිවෙක් නොමැත. 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 50 කෙටුම්පත දෙවෙනි වර කිවීම පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි.
1: පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේ නීති ආධිපත්‍ය විනාශ කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට එරෙහි විය යුතු බවයි.
7: මේ 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධිකරණයේ ස්වාධීනත්වයට මරුපහරක් එල්ල කරන, යුක්තිය පසඳලීමේ ක්‍රියාවලිය විනාශ කරන, ප්‍රජාතන්ත්‍රවාදය විනාශමුඛය කරාගෙන යන නීති ආධිපත්‍ය කනත්තට ගෙනියන අපේ ගරු අග්‍රාමාත්‍යතුමිය අපි මේ වචන භාවිතය පිළිබඳ එතුමියගේ අදහස් පළ කරා. ඔව්, සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙනවා. අපි නැවත ප්‍රකාශ කරනවා, විනාශ වෙනවා නෙවෙයි, ප්‍රජාතන්ත්‍රවාදය සමූල ඝාතනයට පත් වෙනවා. ඔබ ජනතාවගෙන් ජනවරමක් ලබාගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න. 194 වෙනි පිටුව පොඩ්ඩක් ඉවර බලන්නකෝ. මේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් එකේ මොනවද කියන්නේ කියලා.
1: ආණ්ඩුවේ බොහෝ පිරිසක් සිහිනවල ජීවත් වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර පැවසුවේ.
8: සමස්ස කතිගයන්ගේ තියෙන ප්‍රශ්නයක් තියෙනවා, විශාල හීනමානකින් පෙළෙනවා මේ අය. මේ හීනමානය නිසා තමයි කියන්නේ දැන් ලෝයර්ස්ලා ඉන්නවලු කීප දෙනෙක් කැප ගන්න පුළුවන් කට්ටිය. ලෝයර්ස්ලා ඉන්නවලු කීප දෙනෙක්ලු මේ නඩු දිනන්නේ. ඉතින් ඒ කියන්නේ මේ අපේ මේ මිනිසකාරතුමාලා අල්ලගෙනද වෙන කරන්නේ? කවුරු හරි ගයක් හැදුවොත් වාහනයක ගියොත් තමුන්නාසලා ඉතින් උහරෙක් කියලා. නැත්නම් ඌ වෙනත් විදිහකට හම්බ කරුම් මිනිහෙක් කියලා. මේ හීනමානේ නවත්තන්න.
1: මේ අමාත්‍ය බිමල් රත්නායක
9: සමහර මේ හොරෙන් පැනලා නැ කට්ටිය වීසා ගන්න ගිහිල්ලා විවිධ එම්බසි වල ලංකාව ගැන කොච්චර බොරු කියනවද කිය. වීසක ගහ ගන්න ඕන නිසා ලංකාව නැති කරලා බොරු කියේ. ඒ වගේ වැඩ. මේ අධිකරණය ගැන කියලා තියෙන බොරු ගත්තට පස්සේ මේගොල්ලෝ. ඒක තමයි අධිකරණය කියන්නේ මේ. මේගොල්ලන්ගේ කේස් එක උඩදා ගන්න මේගොල්ලන් අතිවිශාල අපහාසයක් රටට කරා කියන එක තමයි කියන්නේ. ඒ නිසා අපිට කියන්න කැමතියි අද මම අර ඔලිවටිස්ට් ආවේ එකයි. ඒ වදකෝ තමයි ඉස්සරහේ කියන්නේ. පෞද්ගලික වදගාකාර තිබිච්චා. ඒ නිසා මම ඔලිවටිස්ට් කියනවා සර් ආයි වොන් මෝ කියන. එයාගේ කැම සල්ලි තොරකම් කරන පාලකයෝ සමහරු අපෝ එයාට දෙන්න බෑ කියලා ඒකෙන් බොහොම ලොකු ජීවිතයක් ගන්නවා.
1: ජාතික ජනබලවේගයේ ජනතා ප්‍රතික්ෂේප කරමින් සිටින බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පැවසුවේ.
10: ජාතික ජනබලවේගය කියන ඒ ලෝගුව එම නැත්තම් ඒ ලාංඡනය ඔබට හිමිවිච්ච JVP කියන මේ රටේ 70 තිස්ස බලයට එන්න බැරිවිච්ච ඒ බලය ලබා ගැනීම වෙනුවෙන් ජාතික ජනබලවේගයේ සලුව පොරවගත්ත තමුන්නාන්සලා මේ පාර්ලිමේන්තු 159 නිර්මාණය වෙච්ච අගමැතිතුමි. මම හැමදාම දන්නවා මේ මේ අගමැතිතුමි දැන් නියඩ වෙලා ඉන්නවා, දැන් කියනවා සහමූලික தත්තේ ඉන්නවා කියලා. හැබැයි මම අගමැතිතුමියට කියනවා වෙලාවකට පනේ පුප්පන්නේ කියලා. පනේ පුප්පන්නේ කියලා මොකද මෙහෙම කියොත් මේ ජනවරම තුල තිබිච්ච මේ ජනවරමේ අභිලාෂයන් සියල්ල යටපත් කරලා ඔවුන්ගේ ජනතා විමුක්ති පෙරමුණේ අභිලාෂය ඉදිරියට ගේන්න යනවාදෝ කියන සැකේ අපිට තියෙනවා.
1: ආණ්ඩුවට බහුතර බලයක් පැවතුනද ජනතාවට ප්‍රයෝජනයක් නොමැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභිගුණවර්ධන සඳහන් කළේ.
11: මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 22 සංශෝධනය. මේ රටේ මාලිමාවට 159 බහුතර පාර්ලිමේන්තු බලයක් දීලා ජනාධිපතිවරයෙක් දීලා රටේ ජනතාව මොනවද බලාපොරොත්තු වුණේ? ඒ බලාපොරොත්තු වුණා අමුන්නාසලගේම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණා සම්පූර්ණ ව්‍යවස්ථා සංශෝධනය. අපි කියපුවා නේ තමුන්නාසලා කියපුවා. ඒ ව්‍යවස්ථා සංශෝධනයේ තිබුණා විධායක ජනාධිපති ක්‍රමයේ අහෝසි කරනවා. ඉන්න ගම්ම තමුන්නාසලා බැන්නනේ හැම ජනාධිපතිටම කොයි එක්කලාට නොබැලී හිටියේ නෑනේ. එහෙනම් විධායක ජනාධිපති ක්‍රමය හොඳ නෑ. හොඳ නැත්තම් අහෝසි කරනවා කියලා තමයි ජනතාව ඡන්දේ දුන්නේ. දැන් එතකොට මිනිසු බලාපොරොත්තු වුණා මේ අද දවස වෙනකොට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ව්‍යවස්ථා සංශෝධනය මෙතෙන්ට එයි කියලා. ඒක නෙවෙයි ආවේ. දැන් මේක හරියට අපේ ගම්වල දැන් වගේ ඔය ඉස්පිරිතාල තිබුණ නෑනේ. වින්නපු අම්මා තමයි නියෝජ්‍ය කතානායකතුමනේ උනේ. දරුවා හම්බ වෙනකොට ගෙදෙට්ට එන්නේ. වින්නපු අම්මා ගෙදෙට්ට එනකොට දරුවා ගන්න එන්නේ. දැන් හරියට මේ මාලිමාවට ඡන්ද දීපු මිනිස්සුන්ට වින්නපු අම්මට වෙච්ච දේ වෙලා තියෙන්නේ.
1: පවතින බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල අරමුදල ප්‍රශ්නාර්ථයක් මතු කර ඇති බව ආර්ථික විශ්ලේෂක දරණාත් ප්‍රනාන්දු පවසනවා. ඉදිරියේදී ජාත්‍යන්තර මූල අරමුදලේ විස්තීර්ණ තීරණාත්මක වනු ඇති බවයි ඔහු පැවසුවේ.
12: බදු පදනමය කරන්න යන වෙනස්කම් පිළිබඳ බදු පදනමට වඩා බදු ප්‍රතිශත වෙනස් කරනවද බදු අඩු කරන්නේ වගේ යනවද කියලා. මොකද ඒකටත් ඒතරම් අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඒ පිළිබඳවත් ඔවුන්ගේ කියන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මොකද මේ දැනට ඉතා සාර්ථක විදිහට තියෙනවා අපේ රජයේ ආදායම එකතු කර ගැනීම. අතරම ගිය වතාවේ ආදායම හොඳ ආකාරයට එකතු වුණේ වාහන ආනයනය කරපු නිසා. වාහන ආනයනය දැන් ක්‍රමක්‍රමයෙන් ස්ථාවර මට්ටමකට කියන්නේ තවදුරටත් වැඩි වෙන්නේ මේක ස්ථාවර මට්ටමකට එනවත් එක්කම අපි ආදායම් වල වෙනසක් කරන්න ගත්තොත් එහෙම අපිට බලාපොරොත්තු වෙන තරම් ආදායමක් ලැබුණොත් අපිට අභියෝගයකට ලක් වෙන්න පුළුවන් කියන මතය ඉඳලා තමයි ඕන එක අදහස් කළ තියෙන්නේ.
1: පසුගිය දිනවල මෙරට සංචාරයක නිරත වූ ජාත්‍යන්තර මුල් අරමුදලේ නියෝජිතයින් විසින් මෙරට ආර්ථික තත්ත්වය පිළිබඳ සමාලෝචනයක් සිදු කරනු ලැබුවා. ඒම අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබා දෙන මීළඟ ණය වාරිකයේ ලබා දීම වෙනුවෙන්. පසුගිය වසර තුළ අනතුරු 429,000ක් වාර්තා වී තිබව ප්‍රජා විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසනවා. ඔහු පැවසුවේ ජාතික තොරතුරු ආවේක්ෂණ පද්ධතියට අනුව මේ පිළිබඳ වාර්තා වී ඇති බවයි.
13: ඉස්කෝලේ ඉස්සරහා උදේට සහ හැන්දෑවට ට්‍රැෆික් වැඩි. මේ නිසා මොකද්ද වෙන්නේ? ඉස්කෝලේ ඉස්සරහා ඒ අම්මලට තාත්තලට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ ඒගොල්ලම වැඩේ කරනවා. පිටිපස්සේ ඉන්නවා තවත් මේ පාර පාවිච්චි කරන බහුතරයක්. එතන ට්‍රැෆික් එකක් ඉන්නවා. ඒ ට්‍රැෆික් එක රිලීස් වුණාන් පස්සේ එතන මොනවත් අපි දකින්නේ නැහැ. ගොඩක් වෙලාවට ෆේටල් ඇක්සිඩන්ට්ස් එනවා. හැබැයි එතනින් පස්සේ අර ස්ට්‍රෙස් එකත් එක්ක තමාගේ කාලය අල්ලගන්න අපේ රියදුරු මහත්තුරු සමහරලාට ඉතා වේගයෙන් රියදාවණය කරන්න පුළුවන්. ඒක උදේටත් දකින්න හැන්දෑවටත් දකින්න. ගෙදර යනකොට ට්‍රැෆික් එකේ ගිහිල්ලා ඊට පස්සේ ට්‍රැෆික් එක රිලීස් වෙච්ච වෙලාවේදී ඒගොල්ලෝ හයියෙන් යනවා. අන්න ඒ වෙලාවේ තමයි ගොඩක් වෙලාවට අපි දකින්නේ අනතුරු සිද්ධ වෙනවා.
1: මාර්ග අනතුරු, ගෘහාශ්‍රිත අනතුරු, බැටි මහා සිරුරට සිදුවන හානි, පහර දීම්, මිය යෑම ඉහළ යෑමට හේතුව බවයි විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පැවසුවේ.
13: පුංචි අයගේ සාමාන්‍යයෙන් අවුරුදු 20 වෙනකන් ගත්තාම වැඩිපුරම ප්‍රවණතාවයේ තියෙන්නේ ට්‍රාන්ස්පෝර්ට් ඇක්සිඩන්ට්ස් වලින් මරණ වලට. හැබැයි අවුරුදු 5න් පල්ලෙහා අයගේ වැඩිපුරම මරණ වලට හේතු වෙලා තියෙන්නේ ඩ්‍රවුනින්. සාමාන්‍ය 50%කට එහා පැත්තේ දියේ ගිලීම් වලින් තමයි මිය ගිහිලා තියෙන්නේ. හැබැයි ස්කෝලේ යන දරුවෝ අතර වැඩිපුරම ඒගොල්ලෝ මිය ගිහිලා තියෙන්නේ රතවාන අනතුරු වලින්.
1: ළමුන් ටෙරෙහි සයිබර් අපරාධ අවම කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකසන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝරාජ් පවසනවා. ඇය මේවා ප්‍රකාශ කළේ කොළඹ පැවති උත්සවයකට එක්කමින්.
14: පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. ඒක ඇතුළේ අපි එක තැනක කියනවා අපේ ළමයින් පිළිබඳව කියද්දී සුරක්ෂිත ළමා ලෝකයක් නිර්මාණශීලී අනාගත පරපුරක්. සුරක්ෂිත ළමා ලෝකයක් හදන්න නම් අපි හැම කෙනෙක්ම වැඩ කරන්න ඕනේ. ඒ නිසා අපි ගෘහ ආර්ථිකය ඇතුළේ, ගෘහ පරිසරය ඇතුළේ, ගෘහ සමාජය ඇතුළේ සුරක්ෂිත වන දරුවාට වඩා අනාරක්ෂිතව මග වැටෙන දරුවාට සුරක්ෂිත වෙන්න තමයි ඔබ අපි හැම කෙනෙක්ම. ඒතර අන්න ඒ මග ඇදහැලෙන අතරමං වෙන සමාජයේ පවුල කියන ඒකකෙන් අතහැරෙන දරුවන්ගේ වගකීම ඔබේ අපේ හැම කෙනාගේ මත ඇතුළේ තිබෙනවා. ඒ නිසා සිද්ධියක් වුණාට පස්සේ ඒ පිළිබඳව ආමන්ත්‍රණය කිරීම නෙමෙයි, සිද්ධි වළක්වා ගැනීම සඳහා වන යාන්ත්‍රණය ශක්තිමත් කරන්න අපි තීන්දු ගනිමු.
1: දින හතක් ඇතුළත හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට ඇමරිකාව සහ ඉරානයක සැලැස්මක් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රාජ්‍ය පැවසුවේ මේ සඳහා මාර්ග සිතියමක්ද යෝජනා කර ඇති බවයි. ඒ සඳහා ඇමරිකාව එකඟ වූවහම සාම සාකච්ඡාවද සිදුවනු ඇති බවයි ඔහු පැවසුවේ. යුද්ධය අවසන් කිරීම සඳහා දින හතක මාර්ග සිතියමක් සඳහා ඇමරිකානු ප්‍රතිචාරය බලාපොරොත්තුෙන් සිටින බවද ඉරානය ප්‍රකාශ කළා. අමරිකාව ඊට එකඟ වූහොත් හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කර සතියක් ඇතුළත න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කරන බවද ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රාජි ප්‍රකාශ කළා. යලි සිරස්තල බිනරපුර පසළොස්වක පොහෝ දිනය අදයි. 22ට කතානායක සහතිකය. අදත් ප්‍රදේශ කිහිපයකට වැසි නිල්වලා ගංවතුර අවදානම තවතුරටත් හෝමුස් සමුද්‍ර සන්ධි විවෘත කිරීමට නව සැලැස්මක්. සියත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනකි. සීත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යාහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑපුවත් සමගින්.
0: පුරා සිරසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: टाउन। රජනිකාන්තගේ ජේලටු මූවී එකේ දවසින් දවස කැරක්ටර්ස් රිවීල් කරන වැඩෙත් එක්ක මූවී එක ගැන ලෝකෙ පුරාම ෆෑන්ස්ලා කතා කරන්න රන් තියෙනවා.
1: විද්‍යාබාලන්ගේ කැරක්ටර් එකත් ළඟදී යාලා රිවීල් කරලා තිබ්බා. කාන්තා කියන දරුණු පෙනුමක් තියෙන කැරක්ටර් එකකින් තමයි විද්‍යාව මේ පාර අපිට මූවී එකෙන් බලන්න පුළුවන්.
0: ඉස්දී සූර්යා ඉන්නේ මෝදිකල්ප කියන කැරක්ටර් එකෙන්. ඒ වගේම මලයාලම් ඇක්ටර් සුරාජ් ඉන්නේ දිලීප් කියන කැරක්ටර් එකෙන්.
1: මේ තුන්දෙනාම එකතු වෙන්නේ රජනිකාන්තගේ ටයිගර් මුත්තුවෙල් පාණ්ඩියන් කියන කැරක්ටර් එකත් එක්ක.
0: ඒ විතරක් නෙවෙයි, මොහන්ලාල්, ශිවරාජ් කුමාර් වගේ සවුත් ඉන්දියන් සුපර් ස්ටාර්ස්ලත් මේ මූවි එකේ ඉන්න නිසා ජේල 2 කියන්නේ ස්ටාර් පවර් එකෙම පිරුණු සුපර් මූවි එකක් වෙන්නයි යන්නේ.
2: Talk of the Town.

0: පහසුවස පහිදී ජීවිතයෙන් 16.7% හතරටි වැඩි වෙනවා. ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
1: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකේ
3: අරිගේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
5: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
6: ඈත් වුණ දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
7: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වලදී.
8: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
9: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
10: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
9: මියුසික්. කතා කරන සත්තු. දුම්පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බේ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
11: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගාණක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
9: යාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
12: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
13: අනුන්ට කරපු සාපේ තමන්ට කැරකෙනකොට මොනව කළත් අය හරවන්න බෑ.
14: තව කෙනෙක් අපාය යන්න කියලා කෙනෙක් හිතනවද ඒකේ විපාකෙන් තමන්මයි කියන අපායට ඇදිලා යන්නේ. ඒ නිසා මතක තියාගන්න තමන් වපුරන දේ තමන්ටමයි එන්නේ.
13: පරණ කුණු හිතේ තියාගෙන පලිගන්න මගරැකන් ඉන්නේ හිත නිවන්න අකමැති මිනිස්සු.
14: කිසිවක් නොවෙච්ච ගානට ඒ සියල්ල හිතෙන් අමතක කරනවා. පස්සේ පලිගන්නවා කියලා හිතේ අස්සේ තියාගෙන ඉන්නේ. ඒ කෙනා සසරේ හිත වඩපු කෙනෙක්. පෙර සසරේ භාවනා කරපු කෙනෙක්. අන්න ඒ කෙනා උපතින්ම දියේ ඇඳ ඉරක් වගේ හොඳ නිවිච්ච හිතක් තියෙන කෙනෙක්.
13: සසර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැසන 7ට සියතහන්න.
15: සියත බණමඩුව.
13: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුවේ ඥානතිප්ප ස්වාමීන්

0: දැන් වෙලාව 7:00.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

වෙළඳ දෙබෑයන්ගේ මූලිකත්වයෙන් බුදුරදුන්ගේ කේශුධාතුන් වහන්සේලා නිදන් කොට ගිරි හඬු සෑය ඉදි කළා වූද මහා ප්‍රජාපති ගෝතමී දේවියගේ ප්‍රමුඛත්වයෙන් භික්ෂුණී සාසනය ආරම්භ කළා වූද මේ උතුම් බිනර පුන් පෝදා පින්සිත් පෙරදැරිව උතුම් ධර්ම අවබෝධය ළඟා කරගනුවස් ඔබ වෙත ගෙන එනු ලබන බිනර පුන් පෝදා ධර්ම දේශනාව.

භාග්‍යවතු අරහතු සියලු ධර්මයෙහි නොපැකිල ඥාන හැසිරීම් සහිතෝ දසබලධාරියෝ චතුර් වයිසාරධ්‍යත්ව විසාරද වූ සියලු සත්වයන්ට උත්තම වූ ධර්මයට ඊශ්වර වූ ධර්මරාජ වූ ධර්මස්වාමී වූ තථාගත වූ සර්වඥ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි කියලා සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණගරුක සුපින්වත්නි, ලංකාවාසී ලෝකවාසී බෞද්ධ සුපින්වත්නි, මේ උතුම් පුරපසළොස්වක් පොහොය දවසේ සීල සමාදානයට පත් වූ යෝගාවචර ඉන් හැම දෙනාම, අනෙකුත් පින්නතුන් හැම දෙනාම සෝදානම බලාපොරොත්තු අරමුණ මාගේ අමාමෑනේ සාන්තිනායක ලෞතුරු බුදුපියාණන් වහන්සේ මේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කරන්නට යෙදුන ඒ ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරලා තමන්ගේ මෙලව පරලොව දෙලව ජීවිතය සාර්ථක කරගන්නට. පින්වත්නි, අපි ධර්මයට කැමති වෙන්න කැමති වෙන්න, ධර්මයේ ඇසුරු කරන්න ඇසුරු කරන්න, ධර්මයට ලං වෙන්න ලං වෙන්න, නිවන බොහෝම ලං වෙනවා. නිවනට යන මාර්ගය විවර කරගන්න පුළුවන් කමක් ලැබෙනවා. ධම්මානුසාරී භාවයට පත්වීම කියලා කියන්නේ බොහොම වටිනවා. ඒකයි ධම්මෝහවේ රක්කති ධම්මචාරී. ධර්මයෙන් ජීවත් වෙන කෙනා ධර්මය විසින්ම ආරක්ෂා කරනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ. එනිසා අපි හැම අවස්ථාවකම හැම මොහොතකම තථාගත ධර්මයටයි පින්වත්නි ලං වෙන්න ඕන, කිට්ටු වෙන්න ඕන. ඔබ කවදාවත් ධර්මයට කිට්ටු වෙන්න බය වෙන්න එපා මගේ පින්වත්. ධර්මය අසුරු කරන්න බය වෙන්න එපා. බොහෝ වෙලාවට සමාජයේ අපි ජීවත් වෙනකොට සමාජලාට බණ ටිකක් අහනකොට, සෙල් සමාදන් වෙනකොට, දානයක් දෙනකොට, යහපත් දෙයක් කරනකොට විවේචනය කරන පිරිස් ඕන තරම් ඉන්නවා. බණ අහන්න ද යන්නේ? ඒක අර ඒ වගේත් අහනවා. නිකන් අර නෝන්ඩියට වගේ අපි නිකන් කියන්නේ අර කිණ්ඩි දානවා කියලා. එන්නේ එහෙම පිරිසුත් ඉන්නවා. ඒතර සමහර කෙනෙකුට ධර්මයට කැමැත්තක් ඇති වුණාත් ඒ කටයුතු කරන්න ඒ පුද්ගලයා ටිකක් මැලි වෙනවා. ඒත් නිකන් සමාජ අපවාදයක් වත්තේයිද, කට්ටිය විහිළු කරයිද කියලා සින්දුවක් අහනකොට, ඒ වගේම සින්දුවක් දාගෙන නටනකොට, ගායනකොට, වායනකොට, ඔය ඒවා කරනකොට එහෙම නැහැ පින්නනි. වෙන ඕන දෙයක් කරනකොට එහෙම ඒ වගේ දේවල් නැහැ. අර යහපත් දේවල් වලට පොඩ්ඩක් නැඹුරු වෙනකොට සමහර අය ටිකක් ඉන්න අමාරුයි, අපහසුයි. එහෙම සමාජයේ ලක්ෂණයක් තියෙනවා, පුරුද්දක් තියෙනවා. ඔය තරුණ පිරිස ළඟ ඒ වගේ බොහෝ අවස්ථාවල අපි දකින්න එහෙම දේවල්. එතකොට අර එහෙම වෙන්න එපා පින්නවානේ. ධර්මයට ලං වෙන්න බය වෙන්න එපා. ධර්මයේ තමයි අපේ සියලුම ප්‍රශ්න ගැටලු වලට නිවැරදි පිළිතුරු ලබලා දෙන. අපි නිවැරදි දිසානතියකට යොමු කරනවා නම්, නිවැරදි මාර්ගයකට අපි ගන්නවා නම්, යහපත් මාර්ගයකට ගන්නවා නම් ඒ ධර්මයේ තමයි පින්නවානේ. දැන් සත්වයා ගේ මිනිස්සයා වෙන් කරගන්නේ කොහොමද? දැන් සතු කනවා බොනවා, නිදා ගන්නවා, පැටව හදනවා, කාලය ගත කරනවා, ඉන්නවා, ඔහොම ගිහිලා මැරිලා යනවා. මිනිස්සයාත් එහෙම මොනොත්? ඉපදුනා, මිනිසෙක් වශයෙන් ඉපදුනා, ජීවත් වුණා, කසාද බැඳා, දරුව හැදුවා, රස්සාවල් කරා, හරි හම්බ කළා, ගෙවල් දොරවල් හැදුවා, අන්තිමේට නිකම්ම නිකම් මැරිලා යනවා.
තමන් ලබාගත්තේ මනුෂ්‍යත්තේ ප්‍රයෝජනයක් නෑ, මනුස ජීවිතේ වැඩක් නෑ. එතකොට මනං උසතීති මනුසෝ, මනසිං උසස් වෙච්ච නිසා තමයි මිනිසා කියලා කිව්වේ, මනුෂයා කියලා කිව්වේ. එදොරේ අපි හැම වෙලේම මනසින් උසස් දේවල් කරන්න ඕ. මනසින් උසස් දේවල් කියලා කියන්නේ සත්පුරුෂ ගුණධර්ම පූර්ණේ කරගෙන යහපත් විදිහට සමාජයේ ජීවත් වෙලා මේ ධර්මය තමන්ගේ ජීවිතයට ලං කරගෙන ඒ ධර්මානුකූල ජීවිතයක් ගත කරලා මේ සසර කෙටි කරගන්න මාර්ගය සකස් කරගන්න ඕන පින්වන්නේ. මේ මාර්ගය සකස් කරගන්න බැරි වුණොත් අපි මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතේ වැඩක් නැහැ පින්වන්නේ. මේක හරි දුර්ලභව ලැබෙන අවස්ථාවක්නේ. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රතිඵලය නෙලා ගන්න කියන එක තමයි භාග්‍යතුන් වහන්සේ අපිට හැම වෙලාවෙම දේශනා කළේ. ඒකයි උන්වහන්සේ හැම වෙලාවෙම අප්‍රමාදී වෙන්න කියලා කිව්වේ. අප්‍රමාදෝ අමත පදං හඳදානි භික්කවේ ආමන්තයාමි වෝ වය ධම්මා සංඛාර අප්‍රමාදේන සම්පාදේත. භාග්‍යතුන් වහන්සේ අවසාන බුද්ධ වචනේදීත් පින්වත්නි ඔබට මට දේශනා කළේ ප්‍රමාද වෙන්න එපා. මේ ධර්මය ලං කරගන්න, මේ ධර්මය අවබෝධ කරගන්න, මේ දහම දකින්න කියන මෙන්න මේ ධර්මාවවාදය තමයි උන්වහන්සේ නිරන්තරයෙන්ම අපිට ලබලා දුන්නේ. දර පින්වත්නි මේ සමාජයේ අපිට ජීවත් වෙනකොට විවිධ අවස්ථාවල විවිධ කාරණාවන් නිසා අපිට දුක් වෙන්න අවස්ථාවන් මඟ පෑදෙනවා. ශෝක කරන අවස්ථාවන් තියෙනවා. අපේ ජීවිතය අපි එහෙම දකිනවනේ. එහෙම ගොඩක් අවස්ථාවන් තියෙනවා. එතකොට අද මම දහම් මාතෘකාව වශයෙන් තබා ගත්තේ අංගුත්තර නිකායේ පින්වත්නි පංචක නිපාතයේ මුණ්ඩ රාජ වර්ගයේ කියලා වර්ගයක් තියෙනවා. මේකේ සූත්‍ර 10ක් තියෙනවා. මේ සූත්‍ර 10න් පින්වත්නි 10 සූත්‍රය නාරද සූත්‍රය. මේ සූත්‍රය නම් කිහිපයකින්ම හඳුන්වනවා පින්වත්නි. එකක් තමයි නාරද සූත්‍රය කියලා හඳුන්වනවා. ඒ වගේමයි ශෝක සල්හරණ සූත්‍රය. එතකොට ශෝකය නැති කරන සල්හරණ සූත්‍රය කියලත් කියනවා. එතකොට මුණ්ඩ රාජ සූත්‍රය කියලත් මේ සූත්‍රයට කියනවා. මේ වගේ නම් කිහිපයකින්ම හඳුන්වනවා. මේ සූත්‍රයෙන් උගන්වන්නේ පින්වත්නි අපිට මේ අපිට දුකක් ශෝකයක් කනගාටුවක් ඇති වුණාම අපි කොහොමද ඒක ඉවත් කරගන්නේ, කොහොමද අපි ඒක අයින් කරගන්නේ, කොහොමද අපි ඒක නැති කරගන්නේ කියන මෙන්න මේ කාරණාව තමයි මේ සූත්‍රයෙන් අපිට පෙන්වන්නේ. ඉතින් පින්වත්නි ඔය බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වෙලා ටික කාලයක් ගියායින් පස්සේ ඔය පැළලුප් නුවර කූටාගාර ශාලාවේ වැඩ වාසය කරනවා අපේ නාරද මහරහතන් වහන්සේ. නාරද මහරහතන් වහන්සේ වැඩ වාසය කරන්නේ ඔය කූටාගාර ශාලාවේ. ඔන්න ඔය කාලයේ තුල පෙන්වන්නේ ඔය ප්‍රදේශ භාරව රජ කෙනෙක් ඉන්නවා. මුණ්ඩ කියලා රජ කෙනෙක්. යාට කියන්නේ මුණ්ඩ රාජ කියලා තමයි හඳුන්වන්නේ. එතකොට මේ මුණ්ඩ රාජ රජතුමාට හිටියා හරි ලස්සන බිසවක්. මේ බිසවගේ නම තමයි භද්‍රා. මේ භද්‍රාට හරි ආදරේ මේ මුණ්ඩ රාජ රජතුමා. එහෙන් තමන්ගේ පණ වගේ තමයි භද්‍රාව සැලකුවේ. ඉතින් පින්වත්නි මේ ටික කාලයක් යනකොට හිටි හැටියේම මේ භද්‍රා දේවිය මරණයට පත් වෙනවා. මේ මරණයට පත් වුණාම මුණ්ඩ රාජ රජතුමාට මේක දරා ගන්න බෑ. අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා, හඬනවා. ඉතින් රජතුමා කන්නේත් නෑ, බොන්නේත් නෑ, නිදා ගන්නෙත් නෑ. මොනවත් කරන්නේ නෑ පින්වත්නි. සුවඳ විලවුන් ගල්වන්නේ මේ කිසිම දෙයක් කරන්නේ. මේ දැන් භද්‍රා දේවිය ගැන කල්පනා කර කරම ඉන්නවා. ඉතින් මුණ්ඩ රජතුමාට කොච්චර අවවාදයක් මොනවා කළත් මුණ්ඩ රජතුමාගේ හිත නම් හදන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ තරමටම මේ මුණ්ඩ රාජ රජතුමා දුකටපත් වෙලා යසදානි පියක මුණ්ඩෝ රාජා කාලං මඤ්ඤතිති. දැන් මෙයාගේ බොහොම හිතවත් රාජ්‍ය සේවකයෙක් හිටියා පියක කියලා. ඉතින් මේ පියකටත් කියන හැම වෙලේම අනේ මේ භද්‍රානි යානානියෝ
මගේ භද්‍රකෝ, මගේ භද්‍රකෝ, මගේ භද්‍රා දේවියකෝ, හැම වෙලාවෙම මේ භද්‍රා ගැනම භද්‍රා ගැනම ආහා ඉන්නවා. ඊට පස්සේ පියකට කියනවා මේ භද්‍රාගේ දේහය ආදාහනය කරන්න එපා. මේක ලෝහ පෙට්ටියකට දාලා තෙල් ගල්වලා ඒක තව ලෝහ පියනකින් වහලා ගබඩාවේ තැම්පත් කරලා තියන්න කියනවා. මට බලන්න ඕන වෙලාවට භද්‍රව බලන්න තියෙන්න ඕන කියලා කියන්නේ. ඉතින් පියකත් කල්පනා කරනවා අනේ මේ මොඩයා ඉතින් මොනවා කරන්නද, මේ කොච්චර ඉතින් කිව්වත් තේරුම් ගන්න නැහැ. ඉතින් මේ මිනිහ දිහා බලාගෙන හිටියා කියලා, මේ භද්‍රගේ දේහ දිහා බලන් හිටියා කියලා, මේකෙන් ඇති වැඩක් තියෙනවද, තවත් ශෝකේ වැඩි වෙන එකනි වෙන්නේ කියලා කිව්වට ඉතින් රජතුමාට එරෙහිව යන්නත් බෑ. රජතුමා කියන දේ කරන්න එපා. ඉතින් අර මමීකරණය කරනා වගේ මේක තෙල් ගල්වලා ලෝහමය පෙට්ටියක දාලා පින්නවත්නි, තවත් ලෝහමය පියනකින් වහලා දැන් තියෙනවා. ඉතින් මෙයා හැම වෙලේම ගිහිල්ලා මෙයාට හිතෙන වෙලාවට ගිහිල්ලා භද්‍රව බලලා එනවා. ඊට පස්සේ භද්‍රානි භද්‍රානි යානානි යෝ ජාපේහීති කිය හැම වෙලේම අනේ මගේ භද්‍රා, අනේ මගේ භද්‍රා, මැරුණා නේද මැරුණා නේද, යස්සදානි දේවෝ කාලං කිය මේ විදිහට කිය කිය කිය කිය ඉන්නවා. ඊට පස්සේ දැන් යහපත් කල්යාණ මිත්‍රයෝ තමන්ගේ මිතුරාට තමන්ගේ හිතවතාට දුකක් කනගාටුවක් ආවම ඒ දුක කනගාටුව වැඩි කරන්න බලනවා නෙවෙයි පින්වන්නේ, එයා හැම වෙලේම උත්සාහ කරනවා ඒක නැති කරන්නේ කොහොමද කියලා. ඉතින් මුණ්ඩ රාජ රතුමාගේ දුක නැති කරන්න නම් කරන්න ඕන එක දෙයක් තියෙනවා කියලා මේ පියක අමාත්‍යවරයාට මතක් වෙනවා. පියකට මතක් වෙනවා නාරද මහරහතන් වහන්සේ. උන්වහන්සේ ධර්මදරයි, බහුශ්‍රුතයි. ඉතින් උන්වහන්සේ රහතන් වහන්සේ නමක්. ඕනෑම ප්‍රශ්නයක් උන්වහන්සේ ළඟට ගිහිලා ඉදිරිපත් කළොත් ඒකට බලාපොරොත්තු වෙන, ඒ වගේම ප්‍රශ්නෙට ගැළපෙන පිළිතුරක් උන්වහන්සේගෙන් ලැබෙනවා. ඉතින් ව්‍යක්ත මහරහතන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ බොහෝ කාලයක් මේ ශාසනයේ වැඩ හිටපු මහරහතන් වහන්සේ නමක් නිසා උන්වහන්සේටවත් ගිහිලා මේක මතක් කරන්න. පියක යනවා නාරද මහරහතන් වහන්සේ හම්බෙන්න. ගිහිල්ලා උන්වහන්සේට වැඳලා එක්කත්පසක ඉඳලා කියනවා අනේ ස්වාමීනි, අපේ මේ මුණ්ඩ රාජ රජතුමා මේ භද්‍රා දේවිය මරණයට පත් වෙලා බොහොම දුකටපත් වෙලා ඉන්නේ. ඉතින් මේ දුක ශෝකය නැති කරගන්නේ කොහොමද? ඊට පස්සේ නාරද මහරහතන් වහන්සේ කියනවා මේ එකගෙන එන්න කියනවා. එකගෙන එන්න කිව්වම දැන් මුණ්ඩ රජතුමාත් සමගත් කතා කරලා එකගෙන යනවා නාරද මහරහතන් වහන්සේ ගාවට. නාරද මහරහතන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ මුණ්ඩ රජතුමා අහනවා අනේ ස්වාමීනි, මට මේ දුක නැති කරගන්නේ කොහොමද? මම මේක භද්‍රා දේවිය මරණයට පත්වීමත් සමග මං ලොකු දුකකටපත් වෙලා තියෙන්නේ. ඉතින් මට ඒක නැති කරගන්න විදිහක් නැහැ. මම ඒ ශෝකයේ තුල තමයි ජීවත් වෙන්නේ. ඉතින් ආයුෂ්මත් නාරද හාමුදුරන් වහන්සේට කියනවා මට මේ දුක නැති කරගන්න ක්‍රමයක් කියලා දෙන්න කියලා කියනවා. ඉතින් මේ නාරද මහරහතන් වහන්සේ පින්වත්නි මුණ්ඩ රාජරතුමාට පැත්තකින් ඉඳගන්න ආසනයකුත් සකස් කරලා දීලා පියකට කියලා ඉඳවගෙන ඉතින් ධර්මයේ දේශනා කරනවා. මහරජතුමාට කියනවා මේ ජරා ධර්මය, මේ දිරාපත්වන සුළු දේ නොදිරනවා කියලා හිතාගෙන, දිරන්නේ නැහැ කියලා අපි හිතාගෙන ඉන්නවනම් අපිට කවදාවත් ඒ දුක නැති කරගන්න බෑ. ව්‍යාධි ධර්මය, ලෙඩ වෙන එක අපි ලෙඩ නොවී ඉන්න පුළුවන් කියලා අපි හිතනවනම් දුක නැති කරගන්න බෑ. මරණ ධර්මය, මිය යන සුළු දේවල් නොමැරී තිනවා කියලා අපි හිතාගෙන ඉන්නවනම් ඒ දුක අපිට වැඩි වෙන එකයි වෙන්නේ. ඊට පස්සේ ක්ෂය ධර්මය, ගෙවි යන දේවල් ගෙවි යනවායි කියලා අපි කල්පනා කරන්නේ නැත්නම්, ගෙවිලා යන්නේ නැහැ කියලා අපි හිතාගෙන ඉන්නවනම් අන්න එහෙනම් අපේ දුක නැති වෙන්නේ නැහැ, දුක වැඩි වෙන එකයි වෙන්නේ. නැසෙන ධර්මය, විපරිණාමයට පත් වෙන දේවල් විපරිණාමය නොවේ තිනවා කියලා අපි හිතනවනම් පින්වත්නි අපිට කවදාවත් දුක නැති කරගන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ මුණ්ඩ රජතුමාට වෙච්ච දේවල් පින්වන්නේ අපේ සමාජයේ නැද්ද කියලා බලන්න. දැන් අවුරුදු 30න් 40න් අවුරුදු 25න් 15න් ඕන තරම් මැරෙනවනේ. දරුවෝ මැරෙනවා, ඒ වගේම තරුණ ළමයි මැරෙනවා,
අවුරුදු 40-50 මැදි වයසට පත්වෙච්ච අය මැරෙනවා. ඉතින් මේ වගේ අය ඕන තරම් මරණයට පත්වෙන අය අපි දැකලා තියෙනවා. එතකොට සමහර වෙලාවට ලොකු දුකක් ශෝකයක් ඒ වෙලාවට එනවා පින්වන්නේ. ඒක අපිට කොහොමත්ම නැති කරන්න බෑ පින්වන්නේ. ඒක ඉතින් අර පළමෙනියටම වෙන දෙයක්ුත් නෙවෙයි. හැබැයි පින්වන්නේ ඒ වගේ ස්වභාවයන් වලට අපිට පත් වෙන්න සිද්ධ වෙනවා. හැබැයි අපි කොච්චර ඇඬුවා, වැළපුණා, ශෝක කළා කියලා මොන දේවල් කළත් පින්වත්නි අපිට ඒ ස්වභාවය අතික්‍රමණය කරන්න බෑ. සමහර වෙලාවට මිනිස්සු කියනවා නේ කොච්චර හොඳට හිටපු දරුවෙක්ද, කොච්චර හොඳට හිටපු කෙනෙක්ද මේ හොඳම අයටනේ මෙහෙම වෙන්නේ කියලා. එහෙමත් කියනවා පින්වත්නි. ඉතින් ඇත්තටම බලාගෙන ගියාම සමහර වෙලාවට කිසිදු කරදරයක් නැති, කලබලයක් නැති ඒ වගේ සමාජයේ හොඳට ජීවත් වෙච්ච අය හැබැයි අවුරුදු 25න් 30න් අපි හිතන්නේවත් නැතුව මරණයට පත් වෙලා. ඉතින් ඒක ස්වභාවයේ පින්නන්නේ ලෝකස් ස්වභාවය. අපි ඒ ස්වභාවය අවබෝධ කරගෙන ඉන්න ඕන. ඒ ස්වභාවය අපි අවබෝධ කරගත්තේ නැත්නම් අපිට පින්නන්නේ මේ ධර්මයේ යන්න හරි අමාරුයි. ඉතින් අර මල්ලිකා දේවියගේ කතාව බලන්න පින්නන්නේ බන්දුල මල්ලිකාව. ඉතින් මේ බන්දුල සෙනවිතුමාගේ බිසවනේ, මේ සේනාධිපතිතුමාගේ බිසව. ඉතින් මෙයා කොසල් රජතුමාගේ රාජ්‍යයේ තමයි, කොසල් රජතුමා ගාව තමයි මේ බන්දුල සේනාධිපතිය වැඩ කළේ. ඉතින් මෙයාගේ පුතු 32 සහ මේ සෙනවියා මරණයට පත් වුණා කියනකොටත් මල්ලිකා දේවිය දුකට පත් වුණේ නැහැ. සරබු මහරහතන් වහන්සේ ඇතුළු මහා රහතන් වහන්සේලාට දානේ බෙද බෙද තමයි හිටියේ අවස්ථාවේ. ඒ පණිවිඩ එනකොට, ඒ ලිපි එනකොට දානේ බෙද බෙද හිටියේ. ඉතින් සේවිකාවක් අතින් අර කිරිපැණි බඳුනක් මේ බිම වැටිලා බිඳිලා යනවා. ඒ අවස්ථාවේදීත් මේ මල්ලිකා දේවිය කියන්නේ මොකද, නැගෙනියනි බිඳෙන සුළු බඳුන ඒ බිඳෙනවා. ඒක ගැන හිතන්න එපා. ඒක ගැන කනගාටු වෙන්න එපා. කැඩෙන දේවල් කැඩෙනවා. ඒව ගැන හිතන්න කනගාටු වෙන්න එපා. ඊට පස්සේ තමයි යා කියන්නේ දැන් මට මේ ආව මෙහෙම දරුවන් 32 සෙනවියයි මරණයට පත් වෙලා කියලා කියනවා. මේ ආරංචි ආවා. හැබැයි ඒක ගැන දුක් වෙලා, ශෝක කළා, තැවිලා වැඩක් නැහැ. විපතකදී අපි තැවීම එක નિરાර්ථකයි පින්නවනේ. අපි ශෝක කළාට තැවුනට ඒ විපත වළක්වා ගන්න පුළුවන් කමක් නැහැ. එතකොට විපතක් හමුවේ නොසැලී ඉන්න පුළුවන් නම්

අපිට දැන් කෙනෙක් මැරුණායෙන් පස්සේ කොච්චර හොඳ කෙනෙක් වුණත් කොහොම කෙනෙක් වුණත් පින්වත්නේ අපි කොච්චර ඇඬුවත් වැළපුණත් අපිට ආය ප්‍රාණය දෙන්න බෑනේ. ආය ප්‍රාණය දෙන්න බෑ. ජීවිතය අපිට දෙන්න බෑ. ඒක බ්‍රහ්මයෙක් වුණත් දෙවියෙක් වුණත් මාරයෙක් වුණත් ඔය කාට වුණත් ඔය කියන ලක්ෂණයට මූණ පාණ්ඩ සිද්ධ වෙනවාමයි. කාට වුණත් ඔය කියන ලක්ෂණයට මූණ පාණ්ඩ වෙනවා. අපි ජරාවට පත්වීම පින්වත්නේ. ජරාවට පත්වීමේ ස්වභාවයත් එහෙමනේ. වයසට අනේක වුණත් බ්‍රාහ්මණයෙක් වුණත් ශ්‍රමණයෙක් වුණත් අපි හැමෝම වයසට යනවා. ලෙඩ වෙන එක. ලෙඩ වෙන එක හිතන්න පුළුවන්ද පින්වන්නේ අපිට මේ අපි හැමදාම නිරෝගී වෙන්නේ කියලා. තව ටික වෙලාවකින් අපි හිතන්නේ වත් නැතෝ දරුණු ලෙඩ රෝගයක් අපිට වැළඳෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් අපි ශෝක වෙලා අනේ මට මේ වගේ ලෙඩක් හැදුනා අපි හිතමු පිළිකාවක් කියලා. අනේ මට මේ වගේ පිළිකා රෝගයක් හැදුනායි කියලා අපි ඒකෙන් තැවිලා කටයුතු කරන්න ගියොත් පින්වන්නේ ඒ ඇත්තටම අපිට ඒ රෝගයට මුහුණ දෙන්න පුළුවන් කමකුත් නැහැ. ඇයි ඒ? අපි අර ලෙඩ වෙනවා කියන ධර්මතාවය අපි අවබෝධ කරගෙන නැහැ. ඒක තමයි ස්වභාවය. ලෙඩ වෙනවා කියන ධර්මතාවය අපි අවබෝධ කරගත්තා නම් පින්වත්නේ අපිට කවදාවත් ඒක තුල ශෝක කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒදොර අපි හැම වෙලේම මගේ ඔළුවේ තියෙන්න ඕන මම මරණ ධර්මතාවය උරුම කරගත්ත කෙනෙක්. මම ජරා ධර්මතාවය උරුම කරගත්ත කෙනෙක්. මම ව්‍යාධි ධර්මතාවය උරුම කරගත්ත කෙනෙක්. ඒතකොට මේ ධර්මතාවයන් හැම එකක්ම මම උරුම කරගෙන ඇවිල්ලා තියෙනවා නම් අන්න එහෙනම් ඒවට අනිවාර්යයෙන්ම මට මූණ පාණ්ඩම සිද්ධ වෙනවා. ඒ වගේම මට ගැලවෙන්න නිදහස් වෙන්න පුළුවන් කමක් කොහොමත්ම නැහැ. ගැලවෙන්න නිදහස් වෙන්න පුළුවන් කමක් කොහොමත්ම නැහැ. ඒ නිසා තමයි නාරද හාමුදුරුවෝ කියන්නේ රජතුමනි ඔක අපි හැඬුවා වැළපුණා ශෝක කරා කියලා වැඩක් වෙන්නේ නැහැ. න සෝචනාය පරිදේවනාය අත්තෝ අලබ්බෝ අපි අපකෝපි. නාරද හාමුදුරුවෝ දේශනා කරන නාරද මහරහතන් වහන්සේ ශෝක කිරීමෙන් හඬා වැළපීමෙන් පුංචි යහපතක්වත් සිද්ධ වෙන්නේ නැහැ. පුංචි ප්‍රයෝජනයක්වත් ලැබෙන්නේ නැහැ. ශෝක කරන්නා තුල ඇති වෙන්නේ දුක විතරයි. දැන් අපි එහෙම ශෝක කරනකොට මෙතනදී නාරද මහරහතන් වහන්සේ කියන පින්වන්නේ හතුරු සතුටටපත් වෙනවා. මිතුරු දුකටපත් වෙනවා. ඇයි පින්වන්නේ හතුරු සතුටටපත් වෙන්නේ මිතුරු දුකටපත් වෙන්නේ? ඒ අපේ හතුරු හිතනවා ඕ මනුස්සයාට හොඳ වැඩේ. ඕ ඔහොම තමයි වෙන්න ඕන ඕ මනුස්සයාට. ඕ හොඳ වැඩේ කියලා අර ඒගොල්ලෝ සතුටටපත් වෙනවා අර. එතකොට මිතුරා අනේ මගේ මිතුරාට මෙහෙම වුණානේ. අනේ මගේ මිතුරා දුක් වෙනවනේ. මගේ මිතුරා ශෝක කරනවනේ කියලා මිතුරෝ දුකටපත් වෙනවා. ඒ නිසා නාරද මහරහතන් වහන්සේ කියනවා මුණ්ඩ රාජ රජතුමනි ඔබ මේගේ අවස්ථාවල ශෝක කරලා හැඬලා වැළපිලා වැඩක් නැහැ. ඒ මොනොත් ඔබේ හතුර ඔබට සතුටටපත් වේ. ඔබේ මිතුර තව තවත් ඔබට දුකටපත් වේ. ඒ නිසා යතෝචකෝ පඬිතෝ ආපදාසුන වේදති. එතකොට පඬිතයන් නුවණැත්තන් ආපදාවක් ආපු වෙලාවට ශෝක කරන්නේ හඬන්නේ වැළපෙන්නේ නැහැ. ඒ නිසා ඒ උපద్రවය කරදරය මැද නොවැටි වැටෙන්නේ නැතිව නැගී සිටීම තමයි අන්නේ කෙනා කරන්න ඕන. එතකොට මොකද වෙන්නේ? හතර දුකටපත් වෙනවා. මේ මිනිස්යාට මෙච්චර ලොකු කරදරයක් වෙලාත් මේ මිනිස්යා හොඳට ඉන්නවනේ කියලා මොකද කරන්නේ? හතර දුකටපත් වෙනවා. මිතුර මොකද වෙන්නේ? සතුටටපත් වෙනවා. අනේ මෙහෙම කරදරයක් වෙලාත් මෙයා කෙලින් කටින් නැගිටලා ඉන්නවා. මෙයා හිත හදාගෙන ඉන්නවා. මෙයා ශක්තිමත්ව මේකට මූණ දෙනවා. අන්න එහෙම හිතලා මිතුර සන්තෝෂයටපත් වෙනවා. බලන්න පින්නන්නේ ඥානාන්විතව නුවණැතිව ප්‍රශ්නයක් දිහා බලලා ගැටලුවක් දිහා බලලා ලෝක ධර්මතාවයන්ට කම්පා නොවි ඉඳීම තුළ මොන තරම්නම් තමන්ගේ ජීවිතයට ප්‍රයෝජන වෙනවද කියලා, ඒ වගේමයි මොන තරම්නම් තමන්ට ප්‍රශ්න ගැටලු අඩු කරගන්න පුළුවන්ද කියලා අර විසාකා මහා උපාසිකාව සෝවාන් වෙලා හිටියේ පින්නන්නේ. තමන්ගේ මුණුබුරෙක් නැති වුණායින් පස්සේ අවසාන කටයුතු කළා බුදුහාමුදුරුවෝ ළඟට එනවා. භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ මගේ මුණුබුරෙක් නැති වුණා බොහෝම කාරුණිකව හිටපු දරුවෙක් ඉතින් හරිම දුකයි මට හිත හදාගන්න හරි අමාරුයි කියලා. භාග්‍යතුන් වහන්සේ ආවා විසාකාවන ඉතින් ඒ වගේ තවත් මුණුබුරෙක් හම්බුනොත් ඔබ කැමතිද කියලා ඇහුවා. ඊට පස්සේ කියනවා අනේ එක්කෙනෙක් නෙවෙයි 1000ක් හම්බුනක් කැමතියි මම මේ මුළු නුවරම ඒ වගේ දරුවෝ හිටියත් මම කැමතියි කියලා. එහෙනම් 1000ක් මුණුබුරෝ හිටියොත් එහෙම දුක් 1000ක් පින්නවන්නේ. 100ක් ඒ වගේ අය තමන් කැමති කරන අය හිටියොත් පින්නවන්නේ තමන්ට දුක් 100ක්. 50ක් තමන්ට කැමති කරන අය

හිටියොත් දුක් පනහක්. තමන්ට ඇමති වෙන අය පින්වනි දෙන්නේ හිටියොත් දුක් දෙකක්. තමන්ට කැමති කවුරුත් නැත්තන් තමන් ප්‍රිය කරන කවුරුත් නැත්තම් පින්වන්නේ එක දුකක්වත් නෑ. එනිසා අපි කෙනෙකුට ප්‍රියවෙන්ඩ ප්‍රියවෙන්ඩ තමයි, කෙනෙකුට ලංවෙන්ඩ ලංවෙන්ඩ තමයි, තවත් කෙනෙකුට බැඳෙන්ඩ බැඳෙන්ඩ තමයි පින්වන්නේ දුක කියන එක අපිට වැඩි වෙන්නේ, ශෝකය කියන එක අපිට ඇති වෙන්නේ. එතකොට ඒ ශෝක හුල ගලව ගන්න බෑ. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මේ දේවල් වලින් පින්වන්නේ අපි බැඳෙනවා, බැඳි බැඳි බැඳි බැඳි ජීවිතය ගත කරනවා. එතකොට පළවෙනි කාරණාව නාරද මහරහතන් වහන්සේ කියනවා, ඔබට මේ දුක නැති කරගන්න නම් හඬන්න එපා, වැළපෙන්න එපා, ශෝක කරන්න එපා. එහෙම හිතලා ඉවර වෙලා ශෝක කරන්න නැතුව කටයුතු කරන්න බලන්න කියලා. එතකොට ඊළඟ කාරණාව නාරද මහරහතන් වහන්සේ දේශනා කරනවා, දෙවෙනි කාරණාව තමයි තමන් ශෝක කිරීම තුළ, තමන් හැඬීම තුළ, තමන් වැළපීම තුළ සතුරෝ සතුටට පත්වීමත් මිතුරෝ දුකට පත්වීමත් සිද්ධ වෙනවා. අන්න ඒ නිසා ඔබ ශෝක කරන්න එපා, හඬන්න එපා, වැළපෙන්න එපා කියලා දෙවෙනි කාරණාව කියනවා. ඔබට එහෙමත් හිත හදා ගන්න බැරි වුණොත්, එහෙමත් තමන්ගේ දුක නැති කර ගන්න බැරි වුණොත් එහෙම ඊළඟ කාරණාව, ඊළඟ කාරණාව මන්ත්‍ර ජප කිරීමෙන් හෝ සත්පුරුෂ වචනයෙන් හෝ මෙන්න මේ වගේ දේවල්. දැන් ඒක පාරම දේවල් ප්‍රතික්ෂේප කරන්න කියන්නේ තමන්ට මොනවා හරි මන්ත්‍ර යන්ත්‍ර දේවල් කරලා හරි ඒ කියලා කියන්නේ ඒ දේවල් පස්සේ යන්න කියන එක නෙවෙයි පෙන්වන්නේ. එතනදී කියන්නේ තමන්ගේ හිත හැදෙනවා නම් ඒ වගේ දෙයක් හරි අඩුමතර මතුරලා හරි කමන්නේ තමන්ගේ හිත හැදෙනවා නම්. දැන් සමහර වෙලාවට ওই මිනිස්සුන්ට තියෙනවනේ සමහර මානසික ව්‍යාකූලතාවක් තියෙනවනේ පෙන්වන්නේ. සමහරලාට බය වෙනවා කියනවා, ආයෙ වගේමයි අක්කු ඇහෙනවා කියනවා. ඒ වගේ විවිධ අවස්ථාවල සමහරලාට ඇත්තටම එහෙම ස්වභාවයක් නැහැ. කෙනෙක් නිකන් ගාතාවක් කියලා ටිකක් ඔළුව අත ගෑවත් හරි රෝගේ සුව වෙලා. සමහරලාට නූල් කෑල්ලක් ගිහිල්ලා ගැට ගැහුවොත් එහෙම ඒ රෝගේ සුව වෙලා. ඉතින් ඇත්තටම එතන දෙයක් නැහැ. අර මනෝ විද්‍යාත්මක ක්‍රමවේදයක් තමයි එතන බලාගෙන ගියාම තියෙන්නේ. එතකොට දැන් ඒ වගේ අවස්ථාවන් තියෙනවා. ඉතින් ඇත්තටම එහෙම වැහෙන අවස්ථාවනුත් තියෙනවා. අර ආටානාටි සූත්‍රයේ තියෙනවනේ පින්වන්නේ, පුරුෂ වාහනං කත්වා, කුමාර වාහනං කත්වා, ඉති වාහනං කත්වා, ඔවගේ අවස්ථාවන් තියෙනවා. එතකොට මිනිස්සු වාහන කරගත්ත කුමාරයෝ කුමාරියෝ පුරුෂයෝ වාහන කරගෙන අමනුෂ්‍යෝ ගමන් යන අවස්ථාවන් තියෙනවා කියන එක සඳහන් කරනවා. එහෙම නැති අවස්ථාවන් වලත් අර වගේ අවස්ථාවන් තියෙනවා. එතකොට බලන්න පින්වත්නි, මෙතනදී කියනවා ඒ වගේ හරි කරලා හිත හදාගන්න. එහෙමත් හිත හදා ගන්න බැරුණු සත්පුරුෂ වචනය. සත්පුරුෂ වචනය කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ වචනය. මේ ධර්මය පිළිගන්නේ ධර්මයට අනුව ඒ වචනයෙන් හිතලා බලන්න. එතකොට ඊළඟ කාරණාව තමයි මේ ගැන හිතමින් ආපදාවක් තමන්ට ආවයින් පස්සේ ඒකේ කටයුතු කරනකොට මේක මට විතරක්ද සිද්ධ වුනේ කියලා කල්පනා කරන්න කියලා කියනවා. දැන් අනාගතෙත් මෙහෙම දේවල් වෙලා තියෙනවා. මේ ශෝකය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මට විතරක් නෙවෙයි. මැරෙන්නේ මම විතරක් නෙවෙයි. ලෙඩ වෙන්නේ මම විතරක් නෙවෙයි. බලන්න දැන් භාග්‍යතුන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණා. පරිනිර්වාණයට පත් වුණා කියලා කියන්නේත් පෙන්වන්නේ උන්වහන්සේ ආයු සංස්කාරය අතහරින්න කරන්නේත් මරණයෙන් එතන අවසාන උනේ. එතකොට මහරහතන් වහන්සේලා මරණයෙන් අවසාන වෙනවා. උන්වහන්සේලාත් පිරිනුවම් පානවා, අවසාන වෙනවා. ඊට පස්සේ පසේබුදුරජාණන් වහන්සේලා ඒත් මරණයෙන් අවසාන වෙනවා. පරිනිර්වාණයට පත් වෙන ඒත් අවසාන වෙනවා පෙන්වන්නේ. හැබැයි මේ හැම එකක්ම කෙලවර වෙලා තියෙන පෙන්වන්නේ මොකකින්ද? මරණයෙන් තමයි කරවලා තියෙන්නේ. මට අච්චර මිල මුදලක් තිබුණා, මට අච්චර ධනයක් තිබුණා, මගේ නිලයේ මේ තරම් ඉහළට ගියා, මම මේ වගේ රටවල් 10ක් පාලනය කරා, රටවල් 20ක් පාලනය කළා. මෙහෙම කියලා කෙනෙකුට පින්වන්නේ සදාකාලිකව ජීවත් වෙච්ච කෙනෙක් නැහෙනි. කවල් ලෙඩ වෙන්නේ නැති කෙනෙක් හිටියේ නැහෙනි. ඒ වගේම වයසට යන්නේ නැති කෙනෙක් හිටියේ නැහෙනි පින්වන්නේ. එතකොට මේ සෑම අවස්ථාවකටම එහෙනම් අපිට මූණ පාන්න සිද්ධ වෙනවා. අන්න එහෙනම් අපිට හිතන්න පුළුවන් කමක් ලැබෙනවා පින්වන්නේ. අතීතයේත් මේ වගේ දේවල් වෙලා තියෙනවා. එහෙනම් අතීතයේත් මං වගේ නෙමෙයි මටත් වඩා බලය තිබුණු, ශක්තිය තිබුණු, ඒ වගේමයි විශාල මිල මුදල් තිබුණු, මේ සෑම සැප සම්පත් තිබුණු ඒ වගේ අයටත් එහෙනම් මේ වගේ දෙයක් මෙහෙම සිද්ධ වෙලා තියෙනවා. අන්න එහෙම හිතලා හරි හිත හදාගන්න කියලා තමයි මෙතනදී නාරද මහරහතන් වහන්සේ කියන්නේ.
එතකොට ඊළඟට දැන් ඕ සියලු දේවල්ම කරලා පෙන්වන්නේ. දැන් අපි හිතලා හිතලා සියලු දේවල් කරලා අපිට ඒ හිත හදාගන්නම බැරි වුණොත් එහෙම මොකද කරන්නේ? තමන්ගේ අදිවාසය කම්මන් දල්හං කිත්ති කරෝමි. එතකොට මේ කර්මය නම් පෙර අපි අරන් යන දේවල්, සසර අපි අරන් යන දේවල්, කම්ම බන්දු, කම්ම යෝනි, කම්ම පටිසරණෝ, යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. එතකොට මේ කර්මය බලපානවනම්, කර්මයට මුහුණ දෙන්න සිද්ධ වෙනවනම් දල්හං කිත්ති කරෝමි, කුමක් කරන්නද කර්මය අපට බලපානවනම් අපි මොනවා කරන්නද? එහෙනම් මේක ගෙවලම දාන්න ඕන නේද කියලා හිත හදාගන්න ඕන පින්වත්නි. ඒ නිසා මේ කර්මය කියන එක අපිට බලපානවා. කර්මය දැඩි වූ දෙයක්. දැන් ඉතින් මම මොනවා කරන්නද කියලා එහෙම හිතාදාගන්න කියනවා. බාන නාරද හාමුදුරුව බොහොම ලස්සනට නාරද මහරහතන් වහන්සේ ඒ කාරණාවන් ටික පහදලා දෙන විදිය දැන් හිතන්නක පින්වත්නි. දැන් මේ මුණ්ඩ රාජ රජතුමා දන්නේ නැද්ද වයසට යනවා කියලා? මුණ්ඩ රාජ රජතුමා දන්නේ නැද්ද පින්වත්නි මරණයට පත් වෙනවායි කියලා? එතකොට මුණ්ඩ රාජ රජතුමා දන්නේ නැද්ද මේ රෝගාතුර තත්ත්වයට පත් වෙනවායි කියලා? ඉතින් මේවා රජතුමා දන්න කාරණාවන් පින්වත්නි. හැබැයි දන්න කාරණාවන් උනාට මේවා පැහැදිලි කරලා දුන්නේ මේක මේ විදියට මේ විදියටයි මෙහෙම වෙන්නේ කියලා පැහැදිලි කරලා දුන්නේ කවුද? නාරද මහරහතන් වහන්සේ. ඒක නිවැරදිව කියලා දෙනකොට, නිවැරදිව ඒක ඔළුවට යනකොට පින්වත්නි රජතුමාට ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික මේ කාරණාවන් තේරුම් ගන්න පටන් ගත්තා. ඒක තමයි රජතුමාට උනේ. එතකොට ඒ කාරණාවන් තේරෙන්න ගන්නකොට පින්වන්නේ අපේ හිතේ තියෙන ලෝභය, ద్వේෂය, මෝහය මේවා නැති වෙලා යනවා පින්වන්නේ. අපිට පිළිකුල් දෙයක් දැක්කම පින්වන්නේ පිළිකුල් සහගත ස්වභාවයක් ඇති වෙනවා. ඒක සාමාන්‍ය කාරණාවක්. අපි හිතමු කවුරු හරි කෙල ටිකක් ගහලා තිබ්බම ඒක දිහා අපි ඒක දැක්කොත් එහෙම පින්වන්නේ අපිට පිළිකුලක් ඇති වෙනවා, පිළිකුල් සහගත බවක් ඇති වෙනවා. හැබැයි පින්වන්නේ ඒ පිළිකුල් සහගත දේ අපිට ඇති වෙන්නේ අපි හැම වෙලේම කල්පනා කරන්න ඕන, හිතන්න ඕන අපි ඒකට අකමැති ස්වභාවයක් දක්වනවා නම් තමයි පිළිකුලක් ඇති වෙන්නේ. අපි කැමැති ස්වභාවයක් දක්වන දෙයකට අපිට කවදාවත් පිළිකුලක් ඇති වෙන්නේ නැහැ. දැම්කා පිරිස විවාහ වෙනවා, ඒ වගේම අය ප්‍රේම සම්බන්ධතාවයන් ඇති කර ගන්නවා. දර එහෙ තමන් කැමති කෙනාගේ කෙළ ගෑවුණායි කියලා එහෙම කෙනෙකුට පිළිකුලක් ඇති වෙන්නේ නැහැ. එහෙම කියලා පිළිකුලක් ඇති වෙන්නේ. දැන් සාමාන්‍ය අම්මා කෙනෙකුට තමන්ගේ දරුවෙක්ගේ කෙල ටිකක් ගෑවුණායි කියලා ඒ අම්මට පිළිකුලක් ඇති වෙන්නේ නැහැ. තමන්ගේ දරුවට ආදරේ, ප්‍රිය කරනවා, ස්වාමියාට ප්‍රිය කරනවා, බිරිඳට ප්‍රිය කරනවා. අනේ ඒ වගේ අවස්ථාවලදී එහෙම ඇති වෙන්නේ නැහැ. එතකොට ඒ තුලින් අපි පිළිකුල දකින්න උත්සාහ කරන්න හොඳ නැහැ පින්නවනේ. එතකොට අපි ඒක දකින්න ඕන. අපි අකමැති කරන දේවල් තුලින් තමයි අපි පළමුවෙන් මේක දකින්න උත්සාහ කරන්න ඕන. එහෙම නැති වුණොත් පින්වන්නේ අපිට පුළුවන්කමක් නැහැ ඒ අවබෝධය ලබන්න. ඒ අවබෝධය ලබන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පින්වන්නේ ඒ තුල තියෙන්නේ මොකද්ද? එහෙනම් මේ රාගයයි, ද්වේෂයයි, මෝහයයි මේවනි පින්වන්නේ මේ බුරබුරා බුරබුරා බුරබුරා නැගෙන්නේ. ඉතින් මේවා බුරබුරා එනකොට පින්වන්නේ සසර තව තව තව තව තව තව මොකද්ද වෙන්නේ? තද වෙනවා. සසර තව තව තව තව දික් වෙනවා. එතකොට මේ සංසාරේ අපි ගැලවෙන්න තියෙන මාර්ග වැහිලා යනවා. ඒ මාර්ග වහ ගන්නවා අපි. රාගයෙන් මුසපත් වෙන්න, ద్వේෂයෙන් මුසපත් වෙන්න, මෝහයෙන් මුසපත් වෙන්න මේ සසර අපිට ලස්සන මාර්ගයක් තියෙනවා නිවන කියලා. අනේ නිවනට යන මාර්ගය හැම වෙලේම අපි වහ ගන්න එක තමයි කරන්න පින්වන්නේ. එතකොට මේ මුණ්ඩ රාජ රජතුමාටත් උනේ එකයි. භද්‍රා දේවියට දැඩි ලෙස ඇලුම් කළා, ප්‍රිය කළා. ඒ ප්‍රිය කිරීමත් එක්ක අවසානයේට රජතුමාට කණ්ඩ අමතකුණා, බොණ්ඩ අමතකුණා, රාජ්‍ය පාලනය කරන්න අමතකුණා, නාණ්ඩ අමතකුණා. ඉතින් මේ කිසි දෙයක් කරන්නේ නැතුව කන්නේත් නැහැ, බොන්නේත් නැහැ, මොකවත් කරන්නේ නැහැ පින්වත්නි. රට පාලනය කරන්නේත් නැහැ, කටයුතු කරන්නේත් නැහැ. භද්‍රා ගැන හිත හිත අනේ මගේ භද්‍රා, අනේ මගේ භද්‍රා කිකියා ශෝක කර කර තැවි තැවි හිටියා.
එක තුළ රජතුමාට ලැබිච්ච දෙයක් නෑ. එක තුළ රජතුමාට ලැබිච්ච දෙයක් නෑ පින්වත්නි. ඉතින් අවසානයේදී මොකද්ද මේ ධර්මයට ඔබ වහන්සේට දෙන්න පුළුවන් නම මොකද්ද කියලායි අහන්නේ. මුණ්ඩ රජරජතුමා අහනවා නාරද මහරහතන් වහන්සේගේ නාමං අයං මහරජ ධම්ම පරියායෝති. එතකොට නාරද මහරහතන් වහන්සේ දේශනා කරන්නේ ශෝක සල්ල හරනෝ, ශෝක සල්ල හරනෝ නාමං අයං මහරජ ධම්ම පරියායෝති. මේකට කියන්නේ ශෝකය ගලවන හුල. ශෝකය ගලවන හුල වශයෙන් තමයි නාරද මහරහතන් වහන්සේ මේ ධර්මය නම් කරන්නේ. ඉතින් මේක තුල මුණ්ඩ රාජ රජතුමා බොහෝම සතුටටපත් වෙලා ඒක නම් බොහොම ඒකාන්තයෙන්ම නාරද ස්වාමීන් වහන්ස මේක නම් ශෝකය ගලවන හුලම තමයි කියලා ඒක අනුමත කරනවා. ස්වාමීනි මේ ධර්මය මාගේ සෝ ධර්මය තුල මේ මාගේ ශෝක හුල සම්පූර්ණයෙන්ම ගලවලා දැම්මා. මාගේ ශෝකය සම්පූර්ණයෙන්ම නැති කළා දැම්මා. මාගේ ශෝකය නැති වෙලා ගියා කියලා කියනවා පින්වත්නි. මෙයාගේ අමාත්‍යවරයාට බොයාගේ බොහොම ප්‍රියකරන ඒ පියක ඇමතියාට කියනවා ගිහිල්ලා දේහය ආදාහනය කරන්න කියනවා. භද්‍රාදේවියගේ දේහ ආදාහන කරන්න කියනවා. නාඩ සකස් කරන්න කියනවා. ඒ වගේම ඇඳුම් ටික හදන්න කියලා කියනවා. ඒ වගේම හොඳ ආහාර වේලක් හදන්න කියලා කියනවා. අද මම නානවා, අලුත් ඇඳුම් මඳිනවා, සුවඳ විලවුන් ගල්වනවා. ඒ වගේමයි භද්‍රාදේවියගේ දේහය ආදාහන කළා. ඒ භක්මාවශේෂ අරගෙන දාගැබක් කරන්න කියලා අණ කරනවා මුණ්ඩක රජතුමා. පින්නෝදි මුණ්ඩ රාජ රජතුමා ඉතින් බාණ්ඩ අර ධර්මය දැකීම තුළ, ධර්මය ඇසුරු කිරීම තුළ, ධර්මයට කැමැත්ත ඇතිවීම තුළ රජතුමාට ලැබිච්ච ප්‍රගතිය. නැත්තම් රජතුමා තා මොකද වෙන්නේ පින්නෝදි? මරණය දක්වාම දේවිය ගැන හිත හිත රාගයෙන් මුසපත් වෙවි, ද්වේෂයෙන් මුසපත් වෙවි, මෝහයෙන් මුසපත් වෙවි, ශෝක කරනවා, හඬනවා, වැළපෙනවා, දුක් වෙනවා, දුක් වෙවි ජීවිතය ගත කරගෙන ගිහිල්ලා පින්නෝදි සසර තව තවත් දික් කර ගන්න එක වෙන්නේ. දැන් රජතුමාට දහම අවබෝධ කරලා දුන්නා. අනේක නිසා පින්නෝනි අපිත් මේ ශෝක කරන්න කාරණාවන් තියෙනකොට ඒක මුල හොයාගෙන යන්න ඕන. මට මේක මේ දුක ඇති වෙන්න හේතුව මොකද්ද? ඒ මුල හොයාගෙන ගිහිලා පින්නෝන්නේ අන්න එතෙන්ඩයි පිළියම අපි ලබලා දෙන්න ඕන. ඒක තමයි මේ ධර්මයේ හේතුඵල ධර්මයක්නේ. භාග්‍යතුන් වහන්සේ ඔබට මට දේශනා කරපු ධර්මය හේතුඵල ධහමක්. ඒ හේතුඵල ධහම තුල අපිට කියලා දෙන්නේ පින්වත්නි මුල හොයාගෙන ගිහිල්ලා ඒ මුලට බෙහෙත් කළා නම් පින්වත්නි ආය කවදාවත් අපිට හඬන්න වෙන්නේවත්, ශෝක කරන්න වෙන්නේවත්, දුක් වෙන්න වෙන්නේවත් නැහැ. ඉතින් මේ අවිද්‍යාව නිසා තමයි අවිද්‍යා පත්‍යා සංඛාරා, සංඛාර පත්‍යා විඥාන, විඥාන පත්‍යා නාම රූප මේ විදිහට යන්නේ පින්වත්නි. මේ අවිද්‍යාව නිසා තමයි, නොදැනීම නිසා තමයි මේ සියලු කාරණාවන් වලට මුල පුරන්න අපිට සිද්ධ වෙලා තියෙන්නේ. මේ සංසාරයේ දීර්ඝ වෙවි, දිගු වෙවි අපිට යන්නේ. ඒ නිසා පින්වත්නි අන්න අපිට මොනවා හරි ගැටලුවක් අනවන නම් gedara වෙන්න පුළුවන්. ඔබගේ ජීවිතේ මොනෑම හෝ ප්‍රශ්නයක් ආවොත් එතන මුල හොයාගෙන යන්න. ඒ මුල හොයාගෙන ගියොත් ඔබට පුළුවන් වෙනවා පින්වත්නි ඒ ප්‍රශ්නෙන් ගැලවෙන්න, නිදහස් වෙන්න. ඒතර මේ මුණ්ඩ රාජ සූත්‍රයකට බෙහෙවින් අපිට උපකාර වෙනවා. එතකොට එදා නාරද මහරහතන් වහන්සේ බොහොම ලස්සනට මේ මුණ්ඩ රජතුමාට මේක කියලා දුන්න. මේ ගලවන තාල ජරා ධර්මයෙන් කොහොමද අපි ගැලවෙන්නේ? එතකොට ජරා ධර්මය පිළිබඳව නාරද මහරහතන් වහන්සේ දේශනා කළා. දිරාපත් වෙන දේ, මේ ජරාවට පත් වෙන දේ ජරාවට පත් වෙනවා කියලා හිතනද එහෙම වෙන්නේ නැහැ කියලා කොයි වෙලාවකවත් හිතන්න එපා කියලා තමයි එතනදී දේශනා කළේ. ඒ වගේමයි ලෙඩ වෙනවා, මම ලෙඩවීම උරුම කරගෙන තියෙන්නේ. එතකොට මම පමණක් නෙවෙයි ලෙඩ වෙන්නේ, මේ ලෝකේ හැමෝම ලෙඩ වෙලා තියෙනවා. ඉදිරියට ඉස්සර ආපු අයත්, අතීතයේ හිටපු අයත්, වර්තමානයේ ඉන්න අයත්, අනාගතයට එන අයත් හැම දෙනාම මේ රෝගය කියන එක උරුම කරගෙන ඇවිල්ලා තියෙන ධර්මතාවයක්. ඒ නිසා ලෙඩ නොවී තියන්නේ කියලා හිතන්න කිව්වා. ඒ වගේමයි මම මරණයත් උරුම කරගෙන තියෙන්නේ. මට වඩා බොහෝම හොඳ අයත් මැරුණා. ඒ වගේමයි මට වඩා පහළ මට්ටමේ අයත් මැරුණා. හැමෝම මැරුණා. මමත් මැරෙනවා කියලා
හිතාගෙන ජීවිතේ ගත කරන්න කියලා කියන්නේ. ඒ වගේමයි ඊළඟ කාරණාව මොකද කියන්නේ? ගෙවිලා යන දේවල් ගෙවිලා යනවාම කියලා හිතන්න කියනවා. ඒ වගේමයි වෙනස් වෙන දේවල් වෙනස් වෙනවාම කියලා හිතන්න කියනවා. එතකොට නොවෙනස්ව තියාගන්න පුළුවන් කමක් අපි කාටවත්ම ඇත්තේ නැහැ. අපි හැම වෙලේම ඒ වෙනස් වීම උරුම කරගෙන අපේ ජීවිතේ ගත කරන්න ඕන. සමහර වෙලාවට පින්වත්නි අපේ කෙනෙක් මිය යන්න යනකොට හැමෝම ගිහිල්ලා ඒ කෙනාට ගොඩාක් වෙලාවට කියන්නේ ඔයා කරපු පින් ගැන හිතන්ඩ, ඔයා දානේ දුන්නා, පන්සලේ මේ දේවල් කළා, මේ දේවල් කළා කියලා හැම වෙලේම එයාගේ අර කරපු දේවල් සිහි කරන්ඩ ගොඩාක් වෙලාවට උත්සාහ කරනවා. දරුවෝ ඇවිල්ලා ඉන්නවා මේ බලන්න, මේ අහවල ඇවිල්ලා ඉන්නවා, අහවල ඇවිල්ලා ඉන්නවා. අන්න ඒ වගේ අර කෙනාව ගොඩක් වෙලාවට නිදහස් කරනවා නෙවෙයි, තව තව අර රාගය, ద్వේෂය, මෝහය ඒ වගේ දේවල් ඇති කරන්න උත්සාහ කරනවා. එතකොට අර කෙනෙක් මරණාසන්න මොහොතේදී ඒ කෙනාට ඒ වගේ දේවල් සිහි කරන්න හොඳ නෑ පින්වන්නේ. මේ ඇස මගේ නෙවෙයි, මේ කන මගේ නෙවෙයි, මේ ශරීරය මගේ නෙවෙයි, මේවා අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා, අපි හැමෝම මැරෙනවා, මේ මරණ ධර්මතාවය හැමෝම උරුම කරගෙන තියෙනවා. අන්න ඒ වගේ පින්වන්නේ අතහරින දේවල් තමයි කියන්න ඕන. අර අපි හැම වෙලේම අර කෙනා කරපු දේවල් කියන්න කියන්න එයාට ඒව පිළිබඳව ආශාව ඇති වෙනවා. දරුවෝ ගැන කියනකොට දරුවන් පිළිබඳව ආශාව ඇති වෙනවා. තවත් කෙනෙක් සමහරලාට කියන්න පුළුවන් මට ඉඩ කඩන් දුන්නේ නැහැ, ගෙවල් දොරවල් දුන්නේ නැහැ, ඔක්කොම කළේ අයියට අක්කට, ඔය විදියට එහෙම කියන්නත් පුළුවන්. එතකොට ඒ තුළ ද්වේෂය ඇති වෙනවා. අර ඒ වගේ අර මනස විකාරයටපත් කරන සිතුවිලි සමහර වෙලාවට ඇති කරන අය ඉන්නවා. එතකොට ඒ වගේ අවස්ථාවකදී පින්නවන්නේ කවමදාකවත් එහෙම කරන්න හොඳ නැහැ. හැම වෙලේම මේ මරණාසන්න මොහොතේදී අපේ කවුරු හරි කෙනෙක් ළඟ ඥාතියෙක් වෙන්න පුළුවන්, මිත්‍රයෙක් වෙන්න පුළුවන්, කවුරු හරි කෙනෙක් ඉන්නව නම් එයාට හැම වෙලේම අර අනිත්‍ය සංඥාව මෙනෙහි කරන්න පුරුදු කරන්න ඕන. අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරන්න පුරුදු කරන්න ඕන. ඒ අනිත්‍ය ස්වභාවය මෙනෙහි කරන්න පුරුදු කරේ නැත්නම් පින්වන්නේ අපි කරපු දේවල් ඒ දේවල් ගැන සිහි කරන්න එයාට ඒ දේවල් පිළිබඳව ආශාවක් ඇති වෙන්නේ පින්වන්නේ. ඒ ආශාවත් එක්ක මොකද්ද වෙන්නේ? ලෝභය, ద్వේෂය, මෝහය කියන මේ අකුසල මූලයන් තව තවත් වර්ධනය වෙලා ඒ භවගාමී ජීවිතයේ එයාගේ සකස් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. එනිසා දැන් අනේපිඩු සිටුතුමා මරණාසන්න මොහොතේදී සාරිපුත්‍ර මහරහතන් වහන්සේ යනවනේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ගිහිල්ලා පෙන්වන්නේ අඩුම තරමේ සිටුතුමනි කියලාවත් කියන්නේ. ඒ සිටුතුමනි කියලාවත් කිව්වොත් එහෙම හිතෙයි කියලා හිතනවා. අනේ මම සිටුවරයෙක් නේ කියන හැඟීමක් ඇති වෙයි කියලා, මමත්වයක් ඇති වෙයි කියලා හිතලා ගෘහපති කියලා කියන්නේ. ගෘහපති කියලා කියන්නේ ගෙදර වාසය කරන කෙනෙක්නේ. ඒතර ගෙදර වාසය කරන විදිහට තමයි හඳුන්වන්නේ ගෘහපති කියලා. ඔබ මේ කෝටි 57ක් වියදම් කළා, මේ ආරාමය හැදුවා, හැමදාම 500ක් මහරහතන් වහන්සේලාට දානශාලාවල් වල දන් දුන්නා. ඒ මොකක්වත් මතක් කරන්න ගියේ නැහැ. ඒ කිසිම දෙයක් මතක් කරන්න ගියේ නැහැ. මතක් කළේම පින්වත්නි ඒ තම අනිත්‍ය ධර්මතාවය, අනිත්‍ය පිළිබඳව තමයි සිහි කළේ. එතකොට ඔය අනේ පිටුසුතුමාගේ සහෝදරියක් හිටියා. ඒ සහෝදරිය මරණයට පත් වෙන අවස්ථාවේදීත් දැන් මෙයාට කතා කරේ සොහොයුරා කියලා. ඒ කියලා කියන්නේ සොහොයුරා කියන එකෙන් අදහස් කළේ තමන්ගේ මල්ලි කියන අදහස. ඇත්තටම එයා අක්කා කෙනෙක් නෙමෙයි, නංගි කෙනෙක්. එතකොට දැන් මේ අනේ පිටුසුතුමා කල්පනා කරනවා ඇයි මේ මල්ලි කියන අදහසින් කතා කළේ කියලා. ඉතින් ඇය අනාගාමි තත්ත්වයට පත් වෙලා හිටපු කෙනෙක්. ඉතින් අනාගාමි තත්ත්වයට පත් වෙලා හිටපු නිසා තමයි මේ ඒ වෙනකොට අනේ පිටුසුතුමා සෝවාන් තත්ත්වයට පමණයි පත් වෙලා හිටියේ පින්වන්නේ. එතකොට අන්න එහෙනම් අර ಗುಣධර්ම තුල, ධර්මයේ තුල, ධර්මාවබෝධයේ තුල තමන් ඉහළින් ඉන්නේ. එතකොට ඒ ධර්මය තමයි එතනදී තේ මරණාසන්න මොහොතේදීත් ඒ ධර්මයට අනුව තමයි එහෙනම් ඒ ආමර්ථනේ කළේ. ඔබ තාමත් අවබෝධ කරගන්න ඔබට තවත් ධර්මය තියෙනවා කියන අදහස තමයි එතනින් දෙන්න උත්සාහ කළේ පින්වන්නේ. අන්න ඒ නිසා අපි හැම වෙලේම පින්වන්නේ කල්පනා කරන්න ඕන ධර්මයට අනුව. එතකොට ශෝකයකට, දුකකට, කනගාටුවකට හේතු හැදෙනවා නම් ඒ හේතු ගලව ගන්නත් පින්වන්නේ අපිට පුළුවන් වෙන්න ඕන. ඒක නිකම්ම ඉඳලා බෑ පින්වන්නේ. ඒකට ධර්මය ඇසුරු කරන්න ඕන. බණ අහන්න ඕන. බණ අහලා තමන්ගේ ජීවිතයට එකතු කර ගන්න ඕන, ලං කර ගන්න ඕන.
චරාත චරාත ධම්මේ. ඒ ධහම තුල හැසිරෙන්න ඕන. මේ හැසිරුණොත් තමයි වැදගත් වෙන්නේ. බලන්න අද මේ පුරපසලස්සක් පොයේ දවසේ මේ සිල් සමාදන් වෙලා මේ හැම කටයුත්තක්ම කළා. දැන් හැම දිනම මේ බණ අහන්නේ. තමන්ට ධර්මයට කැමැති කැමැත්තක් ඇති වෙලා තියෙන නිසානේ. තමන් ධර්මානුසාරී වෙලා තියෙන නිසානේ පින්වන්නේ. යෝච වාස සතන් ජීවේ දුස්සීලෝ වාසමාහිතෝ ඒකාහං ජීවිතං සේය සීලවන්තස්ස ජායිනෝ. අවුරුදු 100ක් දුසිල්වත් ජීවත් වුණත් වැඩක් නැහැ. සිල්වත් ජීවත් වෙන එක දවස තමයි පින්වන්නේ වැදගත් වෙන්නේ. සිල්වත් ජීවත් වෙන එක දවස තමයි අපිට ප්‍රයෝජනවත් වෙන්නේ පින්වන්නේ. එනිසා ජීවිතයේ සීලය කියනක බොහොම වටිනවා පින්වන්නේ. භාවනාව කියනක බොහොම වටිනවා. ධර්මය අසුරු නිසුරු කරනවායි කියලා කියන්නේ ධර්මානුසාරී පුද්ගලයෙක් බවට පත් වෙනවායි කියලා කියන්නේ. ඒක අපේ ජීවිතයේ පුදුම තරම් වටිනවා. හැමෝටම බණ අහන්න හිතෙන්නේ නැහැ. හැමෝටම සිල් ගන්න හිතෙන්නේ නැහැ. හැමෝටම දන් දෙන්න හිතෙන්නේ නැහැ. හැමෝටම සත්පුරුෂ සිතුවිලි පහළ වෙන්නෙත් නැහැ පින්වන්නේ. එතකොට මේවා අපේ ධර්මයට කැමැත්ත කොච්චරක් තියෙනවද? අන්න ඒ ප්‍රවණතාවය අනුව තමයි පින්වන්නේ මේවට ඇති වෙන කැමැත්තත් අපට ඇති වෙන්නේ. හැබැයි ඒ වගේම තමයි පින්වන්නේ සසරත් ඔබට ලැබෙන දේවල් ලැබෙන්නේ ඔබ කරන කියන දේ අනුවම තමයි. නිසා ධර්මය හැම වෙලේම ලං කරගන්න. සත්පුරුෂ ආශ්‍රයයට නැඹුරු වෙන්න. තමන්ගේ ජීවිතයේ කෙනෙක් ඉන්නවා නම් පින්වත්නි නරකකට යොමු කරන, තමන් අපායගාමී තත්වයට ඇදගෙන යන, තමන්ට හැම වෙලේම මේ පංචශීල ප්‍රතිපදාවවත් ආරක්ෂා කරගන්න බැරි ස්වභාවයට තමන්ව යොමු කරවන, තමන්ගේ හිතේ හැම වෙලේම ක්‍රෝධය වපුරවන, ද්වේෂය වපුරවන, මෝහය වපුරවන, මාන්න ඇති කරවන, දන් දෙන්න බාධා කරන, ඒ වගේමයි ධර්ම ශ්‍රවණයට බාධා කරන, තමන් හැම වෙලේම එකතු කරගන්න බලන්නේම වැරදි දෙයකට නම් මේ සමාජයේ හොඳයි යහපත් කියන දේවල් වලට නෙවෙයි නම් අයහපත් දේවල් වලට නම් තමන් නිරන්තරයෙන් ලං කරගන්න උත්සාහ කරන්නේ අන්න ඒ වගේ අයගෙන් හැම වෙලේම ඈත් වෙලා ඉන්න උත්සාහ කරන්න පින්නන්නේ. ඒ වගේ අය තමන්ගේ ජීවිතයට එකතු කරගන්න එපා. ඒක තමයි පින්නන්නේ අසත්පුරුෂ ආශ්‍රය කියලා කියන්නේ. ඒක තමයි නරක ආශ්‍රය කියලා කියන්නේ. එහෙම වුණොත් කවදාවත් ඔබට ඔසෝක කරන හුල ගලවන්න හම්බ වෙන්නේ නැහැ. මේ මුණ්ඩ රාජ සූත්‍රයේ වගේ ඔබට ගලවන්න හම්බ වෙන්නේ නැහැ ඔසෝක කරන හුල. හැමදාමත් ඔබට ශෝක කරන හුල තව තවත් තද කරගෙන ඒක තුල වේදනාව විඳින්මින් ඒක තුල පීඩණයට පත් වෙමින් ඒ දුක තුලම මේ මුළු සසර පුරා ඔබට කටයුතු කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඔබට මිත්‍රයෙක් ඉන්නවනම් යහළුවෙක් ඉන්නවනම් ඔබව යහපතේ යොදවන බණ ටිකක් අහන්න එක්කගෙන යන දාන ටිකක් දෙන්න එක්කගෙන යන සත්පුරුෂ වැඩවලට එකතු කර ගන්න පින් අතේ කටයුතු වලට එකතු කර ගන්න කුසල් වඩන්න තමන්ට උදව් කරන උපකාර කරන අපි අද පොය දවසෙන් යන් සිල් ගන්න කියලා තමන් එක්කගෙන යන එහෙම කෙනෙක් ඉන්නව නම් පින්වත්නි අන්න ඒ වගේ අය තමන්ගේ ජීවිතයට එකතු කර ගන්න. අන්න ඒ වගේ අය තමන්ගේ ජීවිතයට ලං කර ගන්න. එහෙම ලං කර ගත්තොත් පින්වත්නි කවදාවත් ඔබට වරදින්නේ නැහැ. ඔබට එහෙනම් අන්න ධර්මයේ දහම දකින්න ධර්මයේ හැසිරෙන්න හරි පහසුවක් වෙනවා පින්වත්නි. අපි ධර්මයේ හැසිරෙන්න නම් පින්වත්නි අපි ළඟ ඉන්න අයත් අපි අවට ඉන්න අයත් පින්වත්නි ඒ ධර්මයට යම් කැමැත්තක් තියෙන්න ඕන. ධර්මයට අකමැති පිරිසක් එක්ක ඒ ගමන කරන එක පින්වත්නි අර උඩුගම් බලා යනවා වගේ වැඩක්. ඒක ටිකක් හරි අමාරුයි. හැබැයි එහෙම නැහැයි කියලා පින්වත්නි අපි ධර්මයේ මගහරින්න හොඳ නැහැ. ධර්මානුකූල ජීවිතය අපි නැති කරගන්න හොඳ නැහැ. ඒකාහං ජීවිතංසය තමන්ට ඇසුරට කෙනෙක් නැත්තම් තනියෙන් ජීවත් වෙන එක වටිනවා කියලා කියන්නේ. අන්දිතෝ එහෙම කොච්චර තමන්ට නින්දා ප්‍රශංසා මොන දේවල් ආවත් ඒවට සැලෙන්නේ නැහැ පින්වත්නි. ඒවත් තුල ගැටෙන්නේ නැහැ. නුවණැත්තෝ හැම වෙලේම කරන්නේ පින්වත්නි අයගොල්ලෝ උත්සාහ කරන්නේ දහම තුල ජීවත් වෙලා යම් ධර්මයක් අවබෝධ කරගෙන මේ සසර කෙටි කරගන්න තමයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. ඒ නිසා පින්වත්නි අද මේ පින්වන්ත උතුම් පුරපසලොස්සක් පොහේ දවසේ
ඔබගේ ජීවිතයට බොහොම වටින සූත්‍ර දේශනාවක්. ඔබ බලන්න අංගුත්තර නිකායේ පංචක නිපාතේ මුණ්ඩ රාජ වර්ගයට අයිති 10 වන සූත්‍ර දේශනාව මේ නාරද සූත්‍රය. එහෙම නැත්නම් මුණ්ඩ රාජ සූත්‍රය කියලා කියනවා පින්වන්නේ. ඒ වගේමයි ශෝක සල්හරණ සූත්‍රය කියලාත් මේ සූත්‍රය නම් කරනවා. ගිහිලා කියවලා බලන්න, බොහොම ලස්සන සූත්‍ර දේශනාවක්. අපිට අපේ ශෝකය, දුක, කනගාටුව මේවා දුරු කරගන්නේ කොහොමද, මේ ලෝකයේ යථා ස්වභාවය මොකද්ද, මේ ජීවිතයේ ඇත්ත ස්වභාවය මොකක්ද, අපි මේ ගත කරන ජීවිතයේ මොන වගේ ජීවිතයක්ද අපි මේ ගත කරන්නේ, මේ කියන කාරණාවන් පිළිබඳව බොහෝම ලස්සනට පැහැදිලි කරලා තියෙන බොහොම ලස්සන දේශනාවක් නාරද මහරහතන් වහන්සේ විසින් සිද්ධ කරපු සූත්‍ර දේශනාවක් තමයි පෙන්වන්නේ. මුණ්ඩ රාජ වර්ගයට අයත් මේ නාරද සූත්‍රය කියලා කියන්නේ. ඉතින් මේ උතුම් සූත්‍ර දේශනාව අද වන් වූ දවසේ මේ සුපින්වතුන් හැම දෙනාටම ශ්‍රවණය කරන්නට භාග්‍ය වාසනාව ලැබුණා. ඉතින් හැම දෙනාම කල්පනා කර ගන්නට පින්වත්නි, මේ උතුම් සූත්‍ර දේශනාව, උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලබා ගත්තා වූ සියලු කුසලානිසංස ධර්මයන්ගේ බලය ශක්තිය තුළින් මට කවමදාකවත් මේ සංසාරයේ වසන තා කාලයක් පුරාවට අසත්පුරුෂ ආශ්‍රයක් නම් නොම වේවා කියලා සාදු කියන්ට. සාදු සාදු සාදු. දෙවියන්ට පින් අනුමෝදන් කරමු.

0: මං ආසවක්ඛයාවහං හෝතෝ සබ්බ දුක්ඛාපමුංචතු. හොඳයි, ධර්මානුශාසනාවෙන් ලබාගත් සියලු පින් බලය තුල හැමදෙනාටම උතුම් නිර්වාණ අවබෝධයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. සාදු සාදු සාදු. අභිවාදන සීලිස නිච්ඡං වෘද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මේවච අතෝ නිබ්බාන සම්පති ඉමිනාතේ සමිඤ්ජතු. සිලෝම දනාට තුනුවන්ගේ ආශිර්වාදය, සිලෝම දෙවියන්ගේ දේව ආරක්ෂාම සැලසේවා. සාදු සාදු සාදු.
1: අද දේශකයානෝ

0: ಅಂತ ಪಿರೆನ್ನ ಸೇತ.
1: අනුන්ට කරපු සාපේ තමන්ට කැරකෙනකොට මොනව කළත් අය හරවන්න බෑ.
2: තව කෙනෙක් අපා යන්න කියලා කෙනෙක් හිතනවද ඒකේ විපාකෙන් තමන්මයි කියන අපායට ඇදිලා යන්නේ. ඒ නිසා මතක තියාගන්න තමන් වපුරන දේ තමන්ටමයි එන්නේ.
1: පරණ කුණු හිතේ තියාගෙන පලිගන්න මග රැකන් ඉන්නේ හිත නිවන්න අකමැති මිනිස්සු.
2: කිසිවක් නොවෙච්ච ගානට ඒ සියල්ල හිතෙන් අමතක කරනවා. පස්සේ පලිගන්නවා කියලා හිතේ අස්සේ තියාගෙන ඉන්නේ. ඒ කෙනා සසරේ හිත වඩපු කෙනෙක්. පෙර සසරේ භාවනා කරපු කෙනෙක්. අන්න ඒ කෙනා උපතින්ම දියේ ඇඳ ඉරක් වගේ හොඳ නිවිච්ච හිතක් තියෙන කෙනෙක්.
1: සසර ගමනෙන් එතර වෙන්න නිවන හොයා ගන්න හෙට උදැසන 7ට සිය තහන්න.
3: සියත බණ මඩුව.
1: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුවේ ඥානතිප්ප ස්වාමින් වහන්සේ.
4: ෆිනිෂින් වහලක් ලෙස කලරප් ලොව වැජබෙනා. සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
5: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
6: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
5: අවන්ස් ටිකෙන් ටික පේ.
1: ඔබ තවමත් මේ වැරද්ද කරනවද? නිවසේ ඉවතලන පොල්කටු පොල්ලි අපතේ දමනවද? මේවා විදේශ විනිමය උපයන පොල්ලාශ්‍රිත ප්‍රධානතම අමුද්‍රව්‍ය වේ. එබැවින් නිවසේ ඉවතලන පොල්කටු පොල්ලිලි නිවසට පැමිණ පොල්කටු එකතු කරන ජංගම රථවලට හෝ ඒ ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට ලබා දී මුදල් උපයන්න. රටටත් වාසි පරිසරයත් සුරකී. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
7: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් නෙලෝන් එක ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011155 715 555 අමතන්න.
10: මිනු කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
11: සම්පූර්ණ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
12: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
13: සිංගිරි තොගවසන් ක්‍රීමේ මහා සේල් 60% දක්වා ඇඳහියන හැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දී අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
16: පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
15: අම්ම සල්ලි දාන්නද?
16: ඔව් සල්ලි දාන්න.
15: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
16: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
15: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
17: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදම අමතන්න.
18: ලංකා රේටින් BBB - ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජිකයෙක්.
19: After levels psychology biomedical science and nursing study කරන්න LTR සමග එකතු වන්න පිවිසෙන්න www.slit.lk slit and hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
12: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
1: සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් සුරසිරි වෙතින් මෙගා වට්ටම්. නෝර් පිටිකල පොල් කිරි ඉතිරිය රුපියල් 580යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රසටි නූඩල්ස් 5 පැක් එක ඉතිරිය රුපියල් 240යි. සමපෝෂ ඉතිරිය රුපියල් 175යි. දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන්ඩ් ලයිම් ඉතිරිය රුපියල්
14: පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග
20: +1 779 67 67 67 අංකයට WhatsApp කරන්න. නැතහොත් මිස් කෝල් එකක් දෙන්න. කොන්දේසි සයිතයි.
16: කන්නාඩි අමතක වෙලා නේ.
15: අම්ම සල්ලි දාන්නද?
16: ඔව් සල්ලි දාන්න.
15: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
16: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
15: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.

0: උදෑටයි විනාඩි 3යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: यह था टॉप स्टोरी।
1: පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමක්. පොළොන්නරුව වකුගඩු රෝහලේ සිදු පිපිරීමකින් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනතුර සිදු ඇත්තේ අදාළුවම රෝහලේ මුළුතැන්ගේ තුල තිබූ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන්. තුවාල ලැබූ වකුගඩු රෝහලේ සේවකයන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කරනු ලැබුවා. පිපිරීමෙන් වකුගඩු රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන රෝගීන්ට හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අනතුරක් සිදු වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ. රෝහලේ නේවාසික ප්‍රතිකාර ලැබමින් සිටි රෝගීන් පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යැවීමටද පියවර ගනු ලැබුවා. දැන් ඉදස් වත. මෙක්සිකෝවේ පැසිෆික් වෙරළ තීරයට ඔබ්බේ සුළි කුණාටුවක් හටගෙන තිබෙනවා. එම සුළි කුණාටුව නම් කර ඇත්තේ පෝලෝ සැන්ඩ්‍රෝස් ලෙසයි. මෙමකින් වෙරළබඩ ප්‍රදේශවල දේපළ රැසකට හානි සිදුව තිබෙනවා. පැයට කිලෝමීටර 230ක උපරිම වේගයක් සහිත සුළිසුළු ගහමක් ඔස් ඇති අතර ඒ සිවුවන මට්ටමේ ප්‍රබල සුළි කුණාටුවක් බවයි මෙක්සිකෝ කලගුණ ඒජන්සිය පැවසුවේ.
0: අනුග්‍රහය
2: මොකදනේ මං ඊයේත් කිව්වා ගෙදරට ඕන මරටික බලලා ගේන්න කියලා කිසි දෙයක් හරියට කරන්නේ නැහැ මට නම් දැන් එපා වෙලා තියෙන්නේ
3: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි ඒක වෝනින් එකක්
4: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC performance වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන් වසර 100කට වැඩි ජපනීස් manufacturing expertise සමග
5: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දවසකට 8 දිනක් 9 දිනක් විතර රියාන සුරු නිසා මිය යනවා. වැඩිම වශයෙන් මරණවලට සහ බරපතල තුවාලවලට උදුරන්නේ පාරේ ඇවිදගෙන යන අය. ඊළඟට පාපැදි වලින් සහ යතුරු පැදි වලින් යන අය.
2: ආසනපටි නීතිය හරහා මෝටර් වාහනයක ගමන් කළ හැකි මගින් සංඛ්‍යාව කිසිදු අයුරකින් සීමාවක් නොවන අතර විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නේ හැම අයෙකුම ආසනපටි පැළඳ සිටීම තහවුරු කරගන්න.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, Number 221, Dharmapala Mawatha, Colombo 7.
4: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
5: දැන් හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
6: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
7: A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 732 1000. NIBM The City University, The Place to Be.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, ශ්‍රීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
10: හරිගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
11: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance. හරියන්න හරිම තැන.
13: වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
14: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
15: 4 දෙනාගෙන පොඩි කුස්සක් තියෙන මන්නම් හිතන්නේ නැහැ
14: සර්. දකින හීන පෙනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
16: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
17: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
14: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
18: බලන් ඉන්න බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්.

0: හිනාවෙන්න මෙන්න වෙලාව.
1: හුඟක් වෙලා කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක.
1: ඔව් කියනකෝ අහසින්.
2: නැහැ ඒක අපේ රටේ එකක්.
1: කියනකෝ.
2: අර අහසින් වැටෙන එක දිහා බින්දක් කරා.
1: ජුලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
3: රටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිදි ලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගෲප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
12: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
13: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් ලංක ටයිල්ස් වෙතින් 45% දක්වා තම් දිවයිනපුර ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනිය උජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජ බෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
16: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්තපට real mobility experience එකකට නැල්වත්තපට
17: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 රෝදර රටය David Pieris e-mobility වෙතින් 011 4700 750.
18: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න LOLC එකෙන් loan එකක් ගත්තේ.
19: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
11: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයේ
0: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
5: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
6: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
13: Let's Vietjet.
20: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
21: 2500 ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එක කරගන්න.
22: Avans ticket ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
23: Avans ticket ටික pay.
24: Freelance ඔබ වෙනුවෙන්ම නිර්මාණය කළ Combank Big Plus account එකෙන් PayPal withdrawals, credit card facility, loans, multi currency access සහ තවත් බොහෝ දේ.
25: අදම combank.lk වෙත පිවිසෙන්න.
26: ආවා ආවා තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න INSI සංස්ථා ස්ලැබ් වරම්.
27: වැඩි විස්තර සඳහා 0779 67 67 67 ට මිස් කෝල් එකක් දෙන්න.
28: ස්ටාර්ස් මිලාන් පැෂදායි යුරෝප පිටවල ගුණේ පෙරි මිලාන් පැස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
29: ස්ටාර්ස් මිලාන් පැස්ටා
30: කවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර් ගාඩ් වයර් දැන් දම් පාටින්. ACL Fire Guard Wire Flame Retardant Pramithiye Purogamiya
31: Dulux Aquatic Dam Protect Waturata Lang Wennwat Ba Algae Fungus Dirt Walata Kisima Chance Ekak Na
32: Guan Ticket Pat Visa Pahaska Portal Win Cream Saha Aakarshane Outbound Tour Packages Ekka Obata Awashya Hamadeema Ekama Tanakin 0772 272 76 BOC Travels
1: මෙන්න ප්‍රශ්නය. යුද ගණාව දාගැබ ඉදිකරන ලද රජතුමා වන්නේ 1. මහා පරාක්‍රමබාහු රජතුමා 2. දුටු ගැමුණු රජතුමා.
2: අට වසර ඉගෙන ගන්න පාදුක්කේ මනුති සෙනේකා ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151ට අපිට WhatsApp කරන්න.
3: පොකට් මනි.
2: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.

0: රැසියාව සත්පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින හතේම මහජන සම්පත රටටම සම්පත
1: සිංහගිරි තොග අවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහිය නොහැකි වට්ටම් Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න
2: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ
3: අම්ම සල්ලි දාන්නද
2: සල්ලි දාන්න
3: ඔය ෆෝම් එක දෙන්නකෝ මං අම්මයි කණ්ණාඩි වෙන්න
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
4: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබාදී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදම අමතන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි
5: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
6: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
7: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
8: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
9: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
10: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15
11: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
12: මියුසික් කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්එම්ජී ආ තේක්ක බඩුවල ලස්සන
13: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
12: එයාගේ නම සීතා සීතා මට කෑගැස්සුනානි එතකොට මට හැරුණා වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
7: ලොව අනර්ග සන්නාම වල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා

0: උදේනවයයි විනාඩි දෙකයි දැන්
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: ప్రియతా టాప్ స్టోరీ
1: దేవల అద్భుమ ప్రహారేట తవ దెదనే కత్త నంగువట దేవల సిరిసంగబో మావతే పీడి నివసకట అద్భుమ ప్రహార కెల్లకర దరువ దెదనకు గహదనే కిరిమే సిద్ధ్యట ఆధార అనుబల దొన్ తవత్ పుత్తల దెదనకు అత్త నంగుట గెనతి బెనపా బస్నాయిర పలాత దకును దిస అపరాధ విభర్షణ కొట్టాషే నిలధారిన్ విసేన్ ఓ నత్త నంగుట గెనత్తి దేవల పోలీస్ వసమేదీ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු පසුගියදා රෙදී මාලියක් දහා දෙහිවල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම මත ඊයේ පසුරුවේ ඝාතනයට ආධාර අනුබල ලබා දීමේ චෝදනා මත අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා සතුව තිබී අයිස් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 960ක් සහ අපරාධය සඳහා යොදාගත් ත්‍රීරෝද රථයක්ද සුවා කැරුණා. සැකකරුවන් අවුරුදු 30 සහ 31 වයසල පසුවන පිළියන්දල සහ කහතුඩු ප්‍රදේශවල පදිංචිකරුවන්. දෙහිවල සිරිසඟබෝ මාවතේ නිවසකට අද්භූප ප්‍රහාරයක් එල්ල කර දරුවන් දෙදෙනෙකු ඝාතනය කර ඔවුන්ගේ පියාට බරපතල තුවාල සිදු කර තිබුණේ පසුගිය 11 වනදායි.
2: අම්මෝනේ මුළු ඇඟම රිදෙන ඔයාගේ වාහනේ ඇවිත්.
3: ඒ මොකෝනේ?
2: ඒ මොකෝ තමයි. ගැස්සෙන ගැස්සිල්ල.
3: වයිෆ්ගේ ගැස්සිලි පෙද්දිරි බලන්නේ නැතුව ස්මූත් එකේ ගමන යන්න. KYB shock absorbers වලට මාරු වෙන්න.
2: ගැස්සීම් අඩු කරලා stability, handling සහ ride comfort එක වෙනුවෙන් KYB shock absorbers.
3: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: තොරතුරු නෑ, දත්ත නෑ, උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවය පිළිබඳව
2: සිතුවන්ත වෙනවා. අපිට ඒ තරම් හොඳින් බෝලේ පුස්සල දුන්න එක ගැන අපිට ඩෑෂයක් ගන්න තියෙනවා.
1: අවුරුදු දෙකයි රටට සුබයි කියනවා.
3: ගරු මන්ත්‍රීතුමා, පොයින්ට් බෝඩ් එකක් ගන්න.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: සෑම දිනකම
0: උදෑසන 6යි 30, දහවල් 12, සවස 6, සියත ප්‍රවෘත්ති. සත්‍ය සියතට.
5: කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ?
6: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 5, 50,000 සහ 25,000 මුදල්

0: ශ්‍රීලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011732000 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු
1: බී. හරිම තැනට ගිහින් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011152 715 555 අමතන්න.
3: සිංගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳ හියන හැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
4: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
5: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
6: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
5: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
7: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000.
5: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
7: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
5: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
2: සියත පොකට් මනි අනුග්‍රහය.
8: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
7: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාදී මුල්‍ය සහකෝකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකකි.
2: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family. Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න.

0: ඉන්ෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0.76 252 30
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0.112 200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
2: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB තනට තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානය වෙනදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්.
3: After levels, minds explore කරන්න ready the Enroll BSc Honors Psychology Degrees at SLIT. අදම ඉදම් කරන්න www.slit.lk. SLIT and HEMAS අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
4: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
5: පුතේ කණ්ණාඩි අමතක වෙලා
6: අම්ම සල්ලි දාන්නද?
5: ඔව් සල්ලි දාන්න.
6: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
5: දැන් හොඳනම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
7: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
8: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජික
9: එන්න

0: මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 3 4 2 7 1 2 3 4 7 මෙන්න ප්‍රශ්නය. යුද ගණාව දාගැබ ඉදි කරන ලද රජතුමා වන්නේ 1. මහා පරාක්‍රමබාහු රජතුමා 2. දුටු ගැමුණු රජතුමා.
2: ස්කෝලේ 8 වසර ඉගෙන ගන්න පාදුක්කේ මනුති සෙනේකා ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
3: Yatha Pocket Money.
2: සතිය දවස් පහේම උදේ 5යි කාලට 100 FM අහන්න.

0: ரகசியத பாத்துரு வித் ஹசா.
1: அசனி பை என்ன விதியாக்குனே சிங்கப்பூர் சித்த சிராந்தி SCID எட்ட தன்வை சிறிலிய சவிய சம்பந்தேன் கிரண விமர்சனேகட அதாலவ பிரகாஷ கலபாக நீமட்ட ஹிட்டபு ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷகே பிரியவன சிராந்தி ராஜபக்ஷ மகாத்மியட்ட மூல்ய அபராத விமர்சன கொட்டாசே அமுயே ஈயே பெனி சிட்டு லெச தனும் திய தத் அயேஹி நொபெமினி பவ உசாஸ் போலீஸ் நிலதாரி பவசிய கிரத சிங்கப்பூர் யன அத்தரே தமாய் மங்கி தன்னே ஏர்போர்ட்டுக்கேதி தீலதிபுடே மே கந்தவீம் பவுலி காட்டி டாரி காலந்தரேக்க பாப்பா கனெக்ட் இத்தர புட்டுவேக வெட்டனவா உசாவியெண்ட தீனகொட்ட අම්මලට සනීප නෑ පුතාල හිරගෙවල් වල මේ මන්ද මිනිස්සුන්ට වෙන වැඩක් කරන්න වෙලාවක් තියෙන්නේ නැතුව ඇති නේද
0: සියත පාත්‍රේ විදහස උදේ 7:50ට
2: අනුන්ට කරපු සාපේ තමන්ට කැරකෙනකොට මොනව කළත් අය හරවන්න බෑ.
3: තව කෙනෙක් අපාය යන්න කියලා කෙනෙක් හිතනවද ඒකේ විපාකෙන් තමන්මයි කියන අපායට ඇදිලා යන්නේ. ඒ නිසා මතක තියාගන්න තමන් වපුරන දේ තමන්ටමයි එන්නේ.
2: පරණ කුණු හිතේ තියාගෙන පලිගන්න මග රැකන් ඉන්නේ හිත නිවන්න අකමැති මිනිස්සු.
3: කිසිවක් නොවෙච්ච ගානට ඒ සියල්ල හිතෙන් අමතක කරනවා. පස්සේ පලිගන්නවා කියලා හිතේ අස්සේ තියාගෙන ඉන්නේ. ඒ කෙනා සසරේ හිත වඩපු කෙනෙක්. පෙර සසරේ භාවනා කරපු කෙනෙක්. අන්න ඒ කෙනා උපතින්ම දිය ඇඳ ඉරක් වගේ හොඳ නිවිච්ච හිතක් තියෙන කෙනෙක්.
2: සසර ගමනෙන් එතර වෙන්න නිවන හොයා ගන්න හෙට උදැසන 7ට සියතහන්න
4: සියත බණ මඩුව
2: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුවේ ඥානතිප්ප ස්වාමින් වහන්සේ
5: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මේ මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
8: ඇයි මට අයිති හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
9: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
10: එන්න ආදරය අරන් යන්න. ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා
11: නතරගියේ පෙරලිකරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එක මලතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න
12: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් ස්විට්සරී වෙතින් මෙගා වට්ටම් වෛරහා චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 410යි මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 375යි කොකා කෝලා ඉතිරිය රුපියල් 150යි එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 450යි කාගෙල් ස්විට්සරී
13: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 5
14: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
15: සියත Between Lady Miss World Sri Lanka 2026
16: Sri Lankaya Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
15: Theater Between Lady Miss World Sri Lanka 2026
17: කිරුලක් උදෙසා තරඟවදින රුත්‍යංගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත TV බලන්න
18: Title Sponsor ඔබේ සමට දිගුරණ දීප්තිය Twin Gala ගන්න Between Lady Racer එකට අදම මාරු Between Lady ඔබත් සැනින් දිදුලන්න
19: Enchanter The fragrance of French romance.
11: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
0: Oat Max High Strength Liquid Collagen, Obat Adam.

0: Good morning. උදේ 10යි විනාඩි 2යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: क्या था टॉप स्टोरी।
1: මුහුදුරළිහෙළයාම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්. මුහුදුරළිහෙළයාම සම්බන්ධයෙන් කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හලාවත සිට කොළඹ ගල් හා මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2-3 අතර ඉහළ හැකි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරේ. ඒ හේතුවෙන් බේරුවල සිට ගල් හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු රළ ගොඩබිමට පැමිණිය හැකි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් පසුව යුතු බවයි කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැන් විදෙස් වර්තා. කොංගෝ රාජ්‍යයේ සිදු වූ ගුවන් අනතුරකින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළුව පුද්ගලින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කොංගෝ හමුදා අධිකරණ ප්‍රධානි ලුතින ජෙනරාල් කටාලේ TND සහ සන්නත හමුදා විකරණ ප්‍රධානි ජෙනරාල් බකුමි ලිකුලියා යන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනායි. නිරත දිග කික්විට් නගරයේ සිට අගනුවර වන කින්කෂා දක්වා පියාසර කරමින් තිබු ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක්ව කඩා වැටී ඇති බවයි විදේශ මාධ්‍ය පැවසුවේ.
0: සියතා ටොප් ස්ටෝරි අනුග්‍රහය.
2: මොකද බං අසනීපෙන් වගේ
3: මේ පොඩි කැස්සක් විතරයි.
2: මං උඹ ගැන නෙවෙයි කිව්වේ වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේනේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරගන්න වෙයි.
4: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
5: NGK ප්ලග්ස් විශ්වාසයේ රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.

0: ಹಿತ ಪಿರೆಯನ್ನು ಸೇತ ಪ್ರವೃತ್ತಿ ಸಹ ಪ್ರವೃತ್ತಿ ವಲದ ಎಹಾಗಿಯ ಪ್ರವೃತ್ತಿ
1: දවසකට 8 දිනක් 9 දිනක් විතර රියාන සුරු නිසා මිය යනවා. වැඩිම වශයෙන් මරණවලට සහ බරපතල තුවාලවලට උදුරන්නේ පාරේ ඇවිදගෙන යන අය. ඊළඟට පාපැදි වලින් සහ යතුරු පැදි වලින් යන අය.
2: ආසන පටි නීතිය හරහා මෝටර් වාහනයක ගමන් කළ හැකි මගින් සංඛ්‍යාව කිසිදු අයුරකින් සීමාවක් නොවන අතර විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නේ හැම අයෙකුම ආසන පටි පැළඳ සිටීම තහවුරු කර ගැනීම.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
4: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
5: මෙන්න කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
6: සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත්
7: වාසි. ඔබ A-level අවසන් කළසෙස ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු බී.
8: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
9: පොඩි පරහකට තියෙන මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
8: මියුසික්. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල් සෝනි අයිවා ෂාප් එල්එම්ජී තේකබඩුවල ලස්සන
10: සර් ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන් තේරුණාද
8: එයාගේ නම සීතා සීතා මට කෑගස්සුනානි එතකොට මට හැරුණ වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මාගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතාඉන්ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
2: නව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
11: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
12: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා.
14: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
15: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
16: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
17: අවන්ස් ටිකෙන් ටික පේ.
18: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
19: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
18: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
4: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
18: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
4: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0714යි 151යි 151කට WhatsApp කරන්න.
18: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
6: සියත පොකට් මනි අනුග්‍රහය.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
12: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
9: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාභි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජකෙවි.
10: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
2: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරි කියලා. ඔයාලට මේ වගේ අලුත් ඉන්නවද?
18: මොකද මේ වගේ කියන්නේ?
10: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
11: සහස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
15: එයත් ලස්සනයි. සඳුදාස් සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: පොල් ගාලා මහන්සිද? පොල් මිරිකලා කෑම හදලා එපා වෙලාද? වෙහෙස කර ජීවිතෙන් අත්මිදී නිවසේදී ගෙඩි පොල් වෙනුවට ඇසුරුම් කළ පොල් කිරි. පොල් කිරිපිටි භාවිතා කර පහසුව වාසිය අත්විඳින්න. ඉහළම තත්ත්වෙන් සෞඛ්‍යාරක්ෂිතව නිෂ්පාදනය කරනු ලබන ඇසුරුම් කළ පොල් කිරි. පොල් කිරිපිටි භාවිතය සඳහා ඔබත් අදම මාරු වෙන්න. ලේසි, පහසුයි, වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
1: සිංහගිරි තොගවරුසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
2: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
6: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
7: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
8: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
9: Global University Partners. කතා කරන්න 0718 492 492 0721 132 77.
10: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire. දැන් දම් පාටින් ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
1: සිංහගිරි තොගවරුසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
11: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
12: Theater Between Lady Miss World Sri Lanka 2026
11: Sri Lankaya Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
12: Theater Between Lady Miss World Sri Lanka 2026
13: කිරුලක් උදෙසා තරඟවදින රුවිතියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
14: Title sponsor.
15: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
16: Enchanta. The fragrance of French romance.
17: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
18: Oat Max High Strength Liquid Collagen ඔබත් අදම භාවිතා කරන්න.
19: මෙන්න ප්‍රශ්නය. අතීතයේදී ගවයන් රැකබලාගත් පුද්ගලයන් ජීවත් වූ ගම 1. කසීකාර ගම 2. ගෝපාල ගම.
20: ඉස්කෝලේ 9 වසරේ ඉගෙන ගන්න ගාල්ලේ තිසංග දුල්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
21: Yatha Pocket Money.
20: සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.

0: අනුන්ට කරපු සාපේ තමන්ට කැරකෙනකොට මොනව කළත් අය හරවන්න බෑ.
1: තව කෙනෙක් අපාය යන්න කියලා කෙනෙක් හිතනවද, ඒකේ විපාකෙන් තමන්මයි කියන අපායට ඇදිලා යන්නේ. ඒ නිසා මතක තියාගන්න, තමන් වපුරන දේ තමන්ටමයි එන්නේ.
0: පරණ කුණු හිතේ තියාගෙන පලිගන්න මග රැකන් ඉන්නේ හිත නිවන්න අකමැති මිනිස්සු.
1: කිසිවක් නොවෙච්ච ගානට ඒ සියල්ල හිතෙන් අමතක කරනවා. පස්සේ පලිගන්නවා කියලා හිතේ අස්සේ තියාගෙන ඉන්නේ. ඒ කෙනා සසරේ හිත වඩපු කෙනෙක්, පෙර සසරේ භාවනා කරපු කෙනෙක්. අන්න ඒ කෙනා උපතින්ම දිය ඇඳ ඉරක් වගේ හොඳ නිවිච්ච හිතක් තියෙන කෙනෙක්.
0: සසර ගමනෙන් එතර වෙන්න, නිවන හොයා ගන්න හෙට උදැසන 7ට සිය තහන්න.
2: සියත බණ මඩුව.
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුවේ ඥානතිප්ප ස්වාමින් වහන්සේ.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
4: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
6: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන, ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
7: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ Lexus My Sita. සීතා හදවත් දිනූ හිතවත්කම.
8: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්.
9: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
10: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්
11: වීමකි. ඇයි මට හැමදේම මගින් ඈත් වෙන්නේ?
12: ඇතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
13: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී.
14: මිලාන් පැෂදායි ඩියුරක් පිටවල ගුණේ පෙරි මිලාන් පැස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න. මිලාන්
15: පැස්ටා සිරි බෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් සුබසිරි වෙතින් මෙගා වට්ටම් නෝර් පිටිකල පොල් කිරි ඉතිරිය රුපියල් 580යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රසති නූඩල්ස් 5 පැක් එක ඉතිරිය රුපියල් 240යි. සමපෝෂ ඉතිරිය රුපියල් 175යි. දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරිය රුපියල් 120යි. කාගෙල් සුබසිරි.

0: ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුවක් ඔබේ වර්ධනයට.
3: ලෝකපුර බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්. සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මාව දැකලා හැංගුණානේ.
5: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
3: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
6: මට එහෙම ඕන යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නැහැ නේ.
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
1: සියත ටීවී තුලින්.

0: උදේ 11 විනාඩි 2යි දැන් වෙලාව.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3.

0: theater top story
1: සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කරයි. 2025 සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුවේ www.donates.lk වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල ලබා ගත හැකි බවයි. ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් වෙතොත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල ශාඛාවේ 19/11 යන ක්ෂණික ඇමතුම් අංකයෙන් ලබා ගත හැකි බවද කොමසාරිස්වරිය සඳහන් කළා. තවත් දේශීය පුවතක්. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හමුවේ පවුල් 943කට ඇත් පුද්ගලයන් 3495 දෙනෙකු පීඩාවට පත් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසනවා. පීඩව ඇති සුරක්ෂිතතා මධ්‍යස්ථාන සංඛ්‍යාව 5. එම මධ්‍යස්ථානවල පුද්ගලයන් 124 දෙනෙකු රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශ කළා. සියත ප්‍රධාන පුවත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: Theater top story අනුග්‍රහය
2: සර් මොකද්ද වාහනේ අවුල
3: මේ කායක ඇක්සලරේටර් එක දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැනේ RPM එක නම් වැඩි වෙනවා
2: සර් ගියර් මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් වගේ එනවා නිකන් පොඩි ගඳක් එහෙම
3: ඔව්නේ මල්ලි දැන් මේ ටික දවසක ඉඳලා
2: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා
4: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම ගියර් ෂිෆ්ට් ඉන් අපහසු වීම ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි දේ ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන් පහසු ගියර් මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න
5: XCD ක්ලච් අතරමන් නොවන ගමනාන්තයක් 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දවසකට 8 දිනක් 9 දිනක් විතර රියාන සුරු නිසා මිය යනවා. වැඩිම වශයෙන් මරණවලට සහ බරපතල තුවාලවලට උදුරන්නේ පාරේ ඇවිදගෙන යන අය. ඊළඟට පාපැදි වලින් සහ යතුරු පැදි වලින් යන අය.
2: ආසන පටි නීතිය හරහා මෝටර් වාහනයක ගමන් කළ හැකි මගින් සංඛ්‍යාව කිසිදු අයුරකින් සීමාවක් නොවන අතර විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නේ හැම අයෙකුම ආසන පටි පැළඳ සිටීම තහවුරු කරගන්න.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
4: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718392477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
5: ආසිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
6: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10, 5, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
8: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනූ හිතවත්කම.
9: අර ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ.
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
12: ඒ ලෙවල් අවසන් කළ සිසුවෙක්ද NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0112732000 NIBM ද සිටි යුනිවර්සිටි ද ප්ලේස් ටු
13: බී. ඇලුමිනියම්මනේ.
14: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: රට සවාරිය කිහිනේ හැබැයි කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකින් ගුවන් ටිකට්පත් වීසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරු.
16: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
17: අම්ම සල්ලි දාන්නද?
16: ඔව් සල්ලි දාන්න.
17: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි
16: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
17: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
18: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
19: ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජික
20: සිංහගිරි තොග අවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳ හියන හැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
21: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
22: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
21: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
23: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000.
21: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
23: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
21: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත පොකට් මනිය අහන්න.
0: සියත පොකට් මනිය අනුග්‍රහය.
16: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
17: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකකි.
1: මිස් හොඳ කුල්ද?
2: කුල්. මොකද මම හොට් නේ.
1: ඒකනං ඇත්ත මිස්. මිස් දැකලා පුරුදු ඉත් වගේ
2: වෙන්න බෑ. දැකලා පුරුදු නෙවෙයි. සමහරට අහලා පුරුදු ඇති.
13: Oh my god.
1: ඔඩි මිස් සුදු කොච්චි.
24: Hot and spicy with sudu kochi. Kochi.
25: Moni siyatama havasa dekata sudu kochita. Kochita.
1: Miss, miss. Excuse me, miss.
2: No, no, no. Ummanang showtime ekedu vitarai.

0: Learn with Slate, grow with Hemas. Study nursing at Altea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
1: Singiri togalusan kirime maha sale. 60% dakwa adahiyenu heki wattam. Samsung, Hisense, Panasonic katulu honduma brands wala gruha vidili upakarana miladi ganna. September 24 25 26 Kolaba 4 jathyantara kaanta samithi chalawata obath enna.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකො අහසින්.
3: නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකො.
3: අර අහසින් වැටෙන එක දීගින්දක්
2: කරා. ජුලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ. මගේ අකානහ උස්ස ගන්නපා. අහසින් වැටෙන එක දීගින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
4: බදන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM breakfast drive අනුග්‍රහය
5: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වී
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් නැත් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13.22 ප්‍රයිම් ගරූප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
13: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්ති සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
15: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා තම් දිවයිනපුර ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වචි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් තමයි.
17: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
18: ඕනම කැමක් temperature කරගන්න නිතියම බටල්වත්තපට
19: real mapat experience එකකට නැල්වත්තපට
20: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 011 4 700 750.
21: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් loan එකක් ගත්තේ
22: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
23: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
24: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
25: දැන් වියජෙටක් කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
26: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
27: Let's be a jet.
24: David Pieris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
28: Nidhas Panseka, Aduma Masika Barikekata, Audio System Mega Karaganna.
29: Avance Ken Pona Deyak, Adage Vanna Ganna.
30: Avance Ticken Ticka Pay.
31: Freelance Obavinwinma Nirmanayakala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
32: අදම combank.lk වෙත පිවිසෙන්න.
33: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්.
34: වැඩි විස්තර සඳහා 0779 6767 67 මිස් කෝල් එකක් දෙන්න.
35: Stars Milan Pasta. යුරෝප පිටවල ගුණේ පෙරී. Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
36: Stars Milan Pasta.
37: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
0: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බෑ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ.
1: ගුවන් ටිකට්පත් විසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0672227676 BOC Travels.
2: ඔස කල්පනා බාවෙලා පායලා රැපුලා.
3: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
4: ඔයාට මෙහෙම හිතෙනවා.
5: අපි ආයේ හමු නොවෙන.
3: ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ.
6: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
7: සින්දු සියත අනුග්‍රහය.
8: දැනෙන්න අඳින්න රිසිසේ.
9: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
10: අතාරින්න බෑ වගේද?
11: නෑ, ඔබට පුළුවන්.
10: විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
12: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවරදී ඔබේ පැරණි හා පළදු රණාභරණ විලිතපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් එන්න ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
13: මෙන්න ප්‍රශ්නය. අතීතයේදී ගවයන් රැක බලාගත් පුද්ගලයන් ජීවත් වූ ගම 1. කසීකාර ගම 2. ගෝපාල ගම.
14: ඉස්කෝලේ 9 වසරේ ඉගෙන ගන්න ගාල්ලේ තිසංග දුල්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
15: යත පොකට් මනි.
14: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.

0: ரகசியத பாத்துரு வித் ஹசா.
1: அசனி பை என்ன வித்தியாக்ன சிங்கப்பூர் சித்த சிராந்தி SCID எட்ட தான் பை சிறிய சபைய சம்பந்தேன் கிரண விமர்சன ஏகட அதாலவ பிரகாஷ கிளபா கனிமட்ட ஹிட்டபு ஜனாதிபதி மஹிந்த ராஜபக்சகே பிரியவன சிராந்தி ராஜபக்ச மகாத்மியிட மூல்ய அபராத விமர்சன கொட்டாசே ஹமுயே ஈயே பெனி சிட்டு லெஸ் தனும் திய தத் ஐயஹி நொபெமினி பவ உசாஸ் போலீஸ் நிலதாரீக் பேவசிய கிரதே சிங்கப்பூர் யான அத்தரே தமாய் மங்கி தன்னை ஏர்போர்ட்டுக்கே தீலதி புடே மே கந்தவீம் பவுலி காட்டிட ஹரி கலந்தரேக்க பாப்பா கனிக் தித்தர புட்டுவேக் வெட்டனவா உசாவி என்ன தீன கொட்ட அம்மலாட் சமீபனே புத்தால ஹிடகேவால் வல நீ வந்து எமினிசுண்டு வேண வேடா கரண்ட் வேலாவாக தீர்ந்து நேத்து எத்திதே
0: சியத பாத்தரே விதாசா உதே ஹதை பனகட
2: සිංහගිරි තොග අවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහිය නොහැකි වට්ටම් Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
3: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
4: අරි ගියේ හරිම තැනට ගියේ ඉඳ LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
5: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන
6: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයා කන්ඩිෂනර් රුපියල් 179999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කෝලින් සමග 12000 18000 24000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0676252630
7: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
8: අපි වසර දෙකයි රටට සුබයි.
9: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකේ.
10: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
11: අම්ම සල්ලි දාන්නද?
10: ඔව් සල්ලි දාන්න.
11: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
10: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
12: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
13: Lanka rating BBB minus stable outlook balapatra bi mulya samagamuki Sri Lanka tanpatu rakshana yojana kramay samajiki
14: Milan Pasta Europe pitivala gune peri Milan Pasta obe pavule ahara velata ekkaragena obe daruwa star kenek karas Milan Pasta
15: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න සීතා ප්‍රදර්ශනාගාර සහ Lexus My Sita Sita හදවත් දිනෝ හිතවත්කම
16: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
17: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
18: ශ්‍රී ලංකේ රූ රැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
17: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
19: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
0: ටයිටල් ස්පොන්සර්
13: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න පිට ට්වීන් ලේඩි රේසරයකට අදම මාරු පිට ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න
7: එන්චාන්ටර් The fragrance of French romance.
4: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
5: Oat Max High Strength Liquid Collagen, Obat Adam.

0: ගත තිබයින පුරා
1: දැන් වෙලාව දවල් 12යි.
2: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: සියත ටීවී දම්රස දහර රාගම සාබන් පොළදී. වැසි සහිත කාලගුණින් පුද්ගලයන් 3495 දෙනෙකු පීඩාවට. පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමකින් 7කට තුවාල. සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වේ. කොංගෝවේ පිපිරීමකින් 14 දෙනෙක් මරුට.
0: දේශීය සියත. Local news on Sieta. අනුග්‍රහය.
2: කෑමු යද්දි පොල් වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල් වලින් පොල් කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: සර්, මොකද්ද වාහනේ අවුල?
4: මේ කායක ඇක්සලරේටර් එක දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැනේ. RPM එක නම් වැඩි වෙනවා.
3: සර්, ගියර් මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් වගේ එනවා. නිකන් පොඩි ගඳක් එහෙම.
4: ඔව්නේ මල්ලී. දැන් මේ ටික දවසක ඉඳලා
3: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලාගන්න වෙනවා.
2: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගියර් ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි දේ ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගිය මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
5: XCD ක්ලච් අතරමන්න වෙන ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.
1: බිනරපුර පසළොස්සක පොහෝ දිනේ නිමිත්තෙන් දිවිනපුර විහෙර විහාරස්ථානවල අද දවස පුරා විවිධ පින්කම් පැවැත්වෙනවා. සියත වාර්තාකරුවන් සඳහන් කළේ ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන ලබා දෙමින් පැවැත්වෙන එම වැඩසටහන් සඳහා සැදැහැවත් බෞද්ධ ජනතාව එක්ව සිටින බවයි. බිනර පොහෝ දිනේ සම්බුද්ධ චරිතය මෙන්ම ශාසන ඉතිහාසයේද වැදගත් සිදුවීම් රැසකින් සමන්විත දිනයක්. භික්ෂුණී ශාසනය ආරම්භ කරමින් කාන්තාවන්ට පැවිදි දිවියට එළඹීම සඳහා බුදුරජාණන් වහන්සේගේ අවසර හිමි වූයේ අදවන් බිනරපුර පසළොස්සක පොහෝ දිනකයි. මහා ප්‍රජාපති ගෝතමී දේවිය තවත් කාන්තාවන් 500 දෙනෙකු සමග කසාවත් හැඳ හිස මුඩුකොට කිඹුල්වත් නුවර සිට විශාලා මහනුවර දක්වා පැමිණ පැවිදිවීම සඳහා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියා. අග්‍රෝපස්ථාදායක ආනන්ග තෙරුන්ගේද මැදිහත්වීමෙන් ගරුධර්ම අටක් පිළිගැනීමෙන් පසු භික්ෂුණී ශාසනය පිහිටවීමට බුදුරජාණන් වහන්සේ අවසර ලබා දුන් බව ශාසන ඉතිහාසයේ සඳහන්. පොහෝ දිනේ වෙනුවෙන් සියත ටීවී සංවිධානය කරන දම්රස දහර සජීවී පොහේ වැඩසටහන අද විහාරස්ථාන දෙකක සිට විකාශය කරනු ලබනවා. ඒ රාගම දඹුව ලංකාරාම විහාරස්ථානයේ සහ අඹන්පොළ නාකුලගණේ රජමහා විහාරස්ථානයේ සිටයි. ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, කාව්‍යමය ධර්ම දේශන ඇතුළු වැඩසටහන් කිහිපයක් ඊට ඇතුළත්. අඹන්පොළ නාකුලගණේ රජමහා විහාරස්ථානයේ උදෑසන ධර්ම දේශනාව මෙහෙවනු ලැබී කටියාව ශ්‍රී සම්බෝධි විහාරාධිපති සද්ධර්මාචාර්ය පූජ්‍ය කටියාවේ ආනන්ද හිමියන් විසින්.
6: ධ්‍යාස ධර්ම කීයද? 4යි. මොනවද ඒ 4? නික්කම්මාධ්‍යාසය, කාමයන්ගෙන් නික්මීම. ඊට පස්සේ පවිවේකාධ්‍යාසය, විවේකී භව කල්පනා කිරීම, සිතීම. තුන්වෙනි එක අලෝභාධ්‍යාසය. හතරවෙනි එක අද්වේසත් ආධ්‍යාස. අද්වේෂය කියලා කියන්නේ වෛර කරන්නේ නැහැ. කාටවත් ද්වේෂයෙන්, පටිගයෙන් කතා කරන්නේ, බනින්නේ, හිතන්නේවත් නැහැ. මේ බුදුගුණ අපි කොච්චර කීවත් ඉවර වෙන්නේ නැහැ පින්නතුනි. පස්වෙනි එක අමෝහාධ්‍යාසය. අමෝහය නැමැති මුලා වීම, මෝඩකම, අඥානකම, ඒ වගේම මිත්‍යා දෘෂ්ටිය දුරු කරමින් කල්පනා කරනවා. ඒකට කියනවා අමෝහාධ්‍යාසය. 6 වෙනි අවසාන එක නිස්සරණාධ්‍යාසය. දැන් අපි කියන්නේ අපි මේ වැඩ කරන්නේ නිස්සරණාධ්‍යාසයෙන් කියලා. නිස්සරණ කියන්නේ මොකටද? නිවන. නිවන ලබා ගැනීමේ අදහසින් බෝධිසත්වයන් වහන්සේලා කටයුතු කරනවා. මෙන්න මේ අදහස් 6 බෝධිසත්වයන් වහන්සේලා බුද්ධත්වයේ ලබනකම් පුරුදු කරනවා, පුහුණු කරනවා පින්නතුනේ.
1: පොළොන්නරුව වකුගඩු රෝහලේ සිදු පිපිරීමකින් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අනුතර සිදු ඇත්තේ අද අලුයම රෝහලේ මුළුතැන්ගේ තුල තිබූ ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන්. තුවාල ලැබූ වකුගඩු රෝහලේ සේවකයන් ප්‍රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කරනු ලැබුවා. පිපිරීමෙන් වකුගඩු රෝහලේ නිවාසික ප්‍රතිකාර ලබන රෝගීන්ට හෝ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අනුතරක් සිදු නොමැති බවයි පොලිසිය සඳහන් කළේ. රෝහලේ නිවාසික ප්‍රතිකාර ලැබමින් සිටි රෝගීන් පොළොන්නරුව මහ රෝහල වෙත මාරු කර යැවීමටද පියවර ගනු ලැබුවා. මෙතර නියෝජ්‍ය අමාත්‍ය ටීබී සරත් අද පෙරවරුවේ අනුතර සිදු පොළොන්නරුව වකුගඩු රෝහලේ නිරීක්ෂණයක නිරත වුණා. අමාත්‍යවරයා සඳහන් කළේ පරීක්ෂණ සඳහා ඉංජිනේරු දෙපාර්තමේන්තු කැඳවා ඇති බවයි.
7: පිපිරීමත් එක්ක 7 දිනකට පෙර සුවාල සිදුවීමක් වෙලා තියෙනවා. ගෑස් සිලින්ඩර එන මාර්ගයේ ගෑස් සිලින්ඩර ප්‍රයෑමක් විදියට තමයි දැනට තියෙන්නේ. දැනට ඉංජිනේරු දෙපාර්තමේන්තුවට එන කියලා තියෙනවා. ඒ ආවට පස්සේ කරන පරීක්ෂණයෙන් පසුව තමයි ඒ මාර්ගය ගන්න පුළුවන්.
1: මුහුදුරළ ඉහළ යාම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හලාවත සිට කොළඹ ගාල්ල හා මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදුරළ මීටර් 2-3 අතර ඉහළ යැයි බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ හේතුවෙන් බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදුරළ ගොඩබිමට පැමිණීමටද හැකි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් පසු විය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, බහනුවර සහ නුවරළේ දිස්ත්‍රික්කවල අදත් වැසි ඇතිවන බව දෙපාර්තමේන්තුව නිවේදනය කළා. නිල්වලස් සහ ගංගා ආශ්‍රිත ගංවතුර අවදානම් මේ වන විට ක්‍රමෙන් අඩු වෙමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එහි ජල විද්‍යා හා අපදා කළමනාකරණ අධ්‍යක්ෂ එල්.එස්. සූර්යපණ්ඩාර පැවසුවේ එම ගංගාවල ජල මට්ටමේ වැඩිවීමක් මේ වන විට සිදු නොවන බවයි.
8: මේ වන විට විශේෂයෙන්ම නිල්වලාගඟ පානදුගම කුරස ආසන්නයේ පානදුගම ජල මට්ටම ක්‍රමයෙන් අඩු වෙමින් පවතිනවා. කෙසේ නමුත් මෙන් පහළ තල්ගහකොඩ ආසන්නයේ පිහිටි කද්දුව සහ මාලිම්බඩ ඒ ආසන්නයේ සතියකොඩ ප්‍රදේශවල ජල මට්ටම තව ඉතා සුළු වශයෙන් වැඩිවීමක් සිද්ධ පෙන්නුම් කරනවා. එය නමුත් ශීඝ්‍ර වැඩිවීමක් කරා විශාල ගංවතුර දක්වා වර්ධනය වීමක් පවතින වර්ෂාපතනය නනු පෙන්නුම් කරන්නේ. ඒ වගේම ගංගඟ ඉහළ ද්‍රෝණියෙත් මිලිමීටර 10-30 අතර වර්ෂාපතනයන් විවිධ ස්ථානවල දක්වට තියෙනවා ඉහළ ප්‍රදේශවල. කෙසේ නමුත් මේ වන විට තියෙන ජල මට්ටම් අනුව බද්දගම ජල මට්ටම සුළු වැඩිවීමක් පෙන්නුම් කරනවා. නමුත් අවලම සහ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් ක්‍රමයෙන් අඩු වෙමින් පවතින්නේ.
1: පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ හමුවේ පවුල් 943කට අයත් පුද්ගලයන් 3495 දෙනෙකු පීඩාවට පත් වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. පිහිටුව ඇති සුරක්ෂිතතා මධ්‍යස්ථාන සංඛ්‍යාව 5ක්. එම මධ්‍යස්ථානවල පුද්ගලයන් 124 දෙනෙකු රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා. අර්ධ නිවාස හානි 448ක් සිදු වී ඇති අතර පූර්ණ හානි සිදු ඇති නිවාස සංඛ්‍යාව 2ක්. ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය කිරීම ආරම්භ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
9: විපක්ෂයේ සියලු දෙනා පමණක් නෙවෙයි රටේ සාතිශය බහුතරය එකතු කරගෙන අපි පැහැදිලිවම ජනතා විරෝධී, ඒ වගේම ප්‍රජාතන්ත්‍ර විරෝධී, ප්‍රජාතන්ත්‍රවාදය ඝාතනය කරන්නට එළඹ තිබෙන මේ රජය අපි අනිවාර්යයෙන්ම පරාජය කරන්නට ඕන. මොකද අපේ රටේ ක්‍රියාත්මක වන්නට ඕන තනි පක්ෂයක්, පක්ෂ මූලස්ථානයෙන් පාලනය වෙන රටක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වූ රටක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා වෙන්නට අපි හැම වෙලාවෙම කැප වෙලා කටයුතු කරන්නට ඕන.
1: ජාතික ජනබලවේගයට කිසිදු ප්‍රතිපත්තියක් නොමැති බවයි සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පැවසුවේ.
10: පාර්ලිමේන්තු ඇතුලේ ඡන්දයෙන් ආණ්ඩුව දිනුම් අපීල්ුවේ පළාත් සභා ඡන්ද තියන්න කියලා එළියේ ජනතාවට ඡන්ද දාන ආණ්ඩුකම ව්‍යවස්ථාව වෙනස් කළා. 22 සංශෝධනයට තමයි ඡන්ද දුන්නේ. නිසා ආණ්ඩුව පාර්ලිමේන්තු ඇතුලේ දිනුම් එළියේ දිනුන්නේ නැහැ. හැබැයි අපි හදන්නේ එළියේ ආණ්ඩුවට මොකද වෙන්නේ කියලා බලන්න. අපි ආණ්ඩුවට කියනවා පුළුවන් නම් එළියේ ඇවිල්ලා ඡන්ද තියලා පෙන්නුවේ අපේ විරෝධය, කළු ඇන්දේ අපේ විරෝධය. ආණ්ඩුව බය කරන්න බැහැනේ. JVP කණ්ඩායම බය කරන්න පුළුවන් කණ්ඩායම නෙමෙයි කියලා ඔබතුමාලා දන්නවනේ ඉස්සර ඉඳලා ඒගොල්ලන්ගේ හැසිරීම කොහොමද කියන එක.
1: මේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා.
11: 159ක 3/2 බහුතරයක් තියෙනවා. මීට කලින්ුත් ඉතිහාසයේ විවස්සා සංශෝධන සිදු වෙලා තියෙනවා. ඉතින් ඒවා රටට අහිතකර ඒවා නිවැරදි කරන්න කාලයක් එනවා. ඉතින් අපි අපිට කරන්න පුළුවන් උපරිමය අපි කරලා තියෙනවා අධිකරණයේදී, පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තුවේ පිටදී. නමුත් 22 සංශෝධනය සම්මත වෙලා තියෙනවා. අපි තවමත් පෞද්ගලිකව ඒ වගේ පක්ෂයක් හැටියටත් මීට විරුද්ධයි. ඉතින් රටේ ජනතාවට මේක තේරුම් ගනි, රටේ ජනතාවත් එකතු වෙලා මේ නිවැරදි කරන්න අපි බලාපොරොත්තු.
1: 22 සංශෝධනය සමග ජනතාවගේ පරාජය සිතූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පැවසුවේ.
12: පක්ෂයක් හැටියට අපි මතය පාර්ලිමේන්තුව පිටත් එවගේම පාර්ලිමේන්තුවෙත් එවගේම ගරු අධිකරණයේත් ප්‍රකාශ කරා. අපි පැහැදිලිවම 22 වෙනි සංශෝධනයට විරුද්ධව අපේ අදහස් දැක්වුවා. එවගේම අද දිනේදී අපි 22 වෙනි සංශෝධනයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරා. අපි පරාජයට පත් වුණා. නමුත් රටත් ඒත් එක්කම පරාජයට පත් වුණා කියන එක ඉතාමත් පැහැදිලියි.
1: වංචා දූෂණ සිදු කළ පිරිස් 22 වන ව්‍යවස්ථා සංශෝධනයට බිය වී ඇති බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පැවසුවේ.
13: මේ පිළිබඳව විපක්ෂයේ පැත්තෙන් සංවාදාත්මක වටිනා තර්ක කිසියක් නැහැ. ඔය සාම්ප්‍රදායික පරණ ඒගොල්ලොන්ගේ අර්බුද ටික, එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය, සජබ අර්බුදය, පොහොට්ටුවේ අර්බුදය, ඔය විවිධ ජූඩි ජූඩි කල්ලි කණ්ඩායම් වල අර්බුදය තමයි උලේ අපි දැක්කේ පාර්ලිමේන්තු ඇතුලේ සාකච්ඡාවට ලක් වෙලා.
1: 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනින් සම්පූර්ණයෙන් ඉවත් වීම මේ මොහොතේ ශ්‍රී ලංකාවට අවශ්‍යදායක බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා. අමාත්‍ය බිම රත්නායක ඊයේ සඳහන් කළේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩසටහන 2027 මාර්තු මාසයේදී නිල වශයෙන් අවසන් වන විට ඒ නිවත්වීමට රජය තීරණය කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් සඳහන් කළේ සජීවී රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා ඉදිරි සඳහන් කළේ විස්තීර්ණ ණය අරමුදල් වැඩසටහනේ නිවත්වුවද මූල්‍ය අරමුදල සමග සම්බන්ධතා අඛණ්ඩව පවත්වාගෙන යන බවයි. මේ සම්බන්ධයෙන් සියත ප්‍රවෘත්ති කළ විමසීමකදී වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය අමින්ද මෙත්සිල සඳහන් කළේ ණයකැණීම් වලින් ශ්‍රී ලංකාව ඉවත් වීම සුදුසු බවයි. එහෙත් ඒ සඳහා සුදුසු ආර්ථික තත්ත්වයක් මෙවන විට රට තුළ නිර්මාණය වී නොමැති බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.
14: එහෙම නවත්ව ගන්න පුළුවන් නම් හොඳයි. නමුත් අපේ තාම ආර්ථිකය ඒ තරම් ශක්තිමත් නෑ. ඒ කියන්නේ තාම අපි අමාත්‍යරක දුර්වල තැනක තියෙන්නේ. අපි නිවැරදි වේගන යන තැනක ඉන්නේ. ඒකට අපි හදිස්සියරි හිතනවා නම් මාර්තු මාස වලින් පස්සේ දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉවරයි. ඒ අනුව අපිට ස්වාධීනව වැඩ කරන්න පුළුවන් කියලා රජයේ අර දේශපාලන කරුණු කරන එළියට ආවොත් අපි ආයසරක් පරණ තැනට වැටෙන්න පුළුවන්. ඉතින් ආර්ථික ශක්තිමත් කරන්න ඕනේ නම් කරන්න තියෙන්නේ ඒ මූල්‍ය අරමුදල අපිට යම් යම් නිර්දේශ දීලා තියෙනවා. විශේෂයෙන්ම රාජ්‍ය ආදායම ශක්තිමත් කරගන්න, රාජ්‍ය වියදම කළමනාකරණය කරගන්න, දූෂණය සහ වංචාව අවම කරගන්න, ඒ වගේ පොදුවේ පිළිගන්න පුළුවන් සිද්ධාන්ත එක්ක වැඩ කරොත් මං හිතන්නේ නැහැ ඊළඟ පාර ආය මූල්‍ය අරමුදලේ සහයෝගය ගන්න ඕනේ කියලා. එහෙම නොවුනොත් ඉතින් අර අපේ ඉතිහාසය දිහා බලපුවාම ඊළඟ සාකච්ඡාවට යන එක වැඩි ඈතක නොවෙන්න පුළුවන්.
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වසර 4ක විස්තීර්ණ ණය වැඩසටහන 2023 වසරේ මාර්තු මාසයේදී අනුමත වුණා. ඒ ලබන වසරේ මාර්තු 19 වනදා අවසන් වීමට නියමිතයි. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සඳහන් කළේ ශ්‍රී ලංකාවට තවත් සමාලෝචන දෙකක් ඉදිරිව ඇති බවයි. පසුගිය 23 වනදා අවසන් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසකගේ ශ්‍රී ලංකා සංචාරයේදී කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීමට නොහැකි වුණා. ඒ හේතුවෙන් සත්වැනි සමාලෝචනයේ පිළිබඳ සාකච්ඡා තවදුරටත් ඉදිරියට සිදු නොකරන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ. වංචාව සහ දූෂණය අවම කිරීම සඳහා සියලු පාර්ශ්ව ටින්නංකේ ලබා ගැනීම ඉතා වැදගත් බව දේශීය ආදායම් මානව නිලධාරීන්ගේ සංගමේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කොමසාරිස් ජේ.ටී. චන්දන පවසනවා. මෙවගින් යාමන හැකියාව ලැබෙන බවයි ඔහු පැවසුවේ.
15: මේ කටයුත්ත ඇත්තෙම ඉතාමත් හොඳයි. මොකද රටේ පොදුවේ මතයක් තියෙනවා හොරකම් කරනවා කිය. එතකොට හොරකම නවත්තන්න, දූෂණය නවත්තන්න අත්‍යවශ්‍යම දෙයක් තමයි මේවා නියාමලේනේ. එතකොට තමන් දීපලක් මිලදී ගත්තේ, දීපල මිලදී ගත්තේ කොහෙන්ද කියන කාරණේ කරන්න, දීපල මිලදී ගැනීමට අදාළ මුදල් කොහෙන්ද, නායකාත් පතක් අරන් තියෙනවනේ, ඒ නායකාත් පතයට අදාළ කටයුතු සිදු කරද්දී ඒ මිලදී ගැනීම වලට අදාළව පීවීම් කරන්න මුදල් කොහෙන්ද කියන දේවල් නියාමනය කිරියා. කොටස් මිලදී ගත්තේ, කොටස් මිලදී ගන්න මුදල් කොහෙන්ද කියන එක ඉමේල් දීගත්ත කෙනාගේ තින්නම් කියන හරහා නියාමනය කිරීමේ හැකියාව ලැබෙනවා. මේකට තවදුරටත් මම හිතන්නේ එකතු වෙන්න ඕනේ ගුවන් ටිකට්, පෝටල්, සුපර් මාකට්, වයින් ස්ටෝර්, ඒ වගේ දේවල් එකතු වුණා නම් මම හිතන්නේ තවදුරටත් හොඳයි. ඒ වගේම බැංකු පද්ධතිය සුද්ධ කළ සියලුම ගණු දෙක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට නියාමනය කිරීමේ හැකියාව කියන්නේ හොඳයි. නමුත් මූලික පියවරක් විදියට මේ අරගෙන තියෙන පියවර මම හිතන්නේ ජනතාව ඉල්ලා සිටි දෙයක්.
1: නොවැම්බර් මාස පළමුවනදා සිට නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්න හඳුනා ගැනීමේ අංකයේ හෙවත් ටින් අංකයේ ඉදිරිපත් කිරීම අනිවාර්ය බවට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දැනුම් දුන්නා. බැංකු හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබා ගැනීම, මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සහ මෝටර් රථ බලපත්‍රයක් අලුත් කිරීම එම කාර්යයන් අතරට අයත්. දෙදහස් විසිපා සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි සඳහන් කළේ විභාග දෙපාර්තමේන්තුවේ www.donates.lk වෙබ් අඩවියට පිවිස ප්‍රතිඵල ලබාගත හැකි බවයි. ප්‍රතිඵල සම්බන්ධයෙන් යම්කිසි විමසීමක් වෙතොත් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 19/11 යන ක්ෂණික ඇමතුම් අංකයෙන් ලබාගත හැකි බවද කොමසාරිස්වරිය සඳහන් කළා. 2025 සාමාන්‍ය පෙළ විභාගය මෙම වසරේ පෙබරවාරි 17 සිට 26 වෙනිදා දක්වා පැවැත්වුණා. දෙහිවල සිරිසඟපෝ මාවතේ පිහිටි නිවසකට අත්බූම ප්‍රහාරයක් එල්ල කර දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත දකුණු දිස අපරාධ විභාෂණ කොට්ටාශය නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල පොලිස් වසමේදී. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු පසුගියදා රිදිමාලිය දහ දෙහිවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම මත ඊයේ පසුරුවේ ඝාතනයට ආධාර අනුබල ලබා දීමේ චෝදනා මත අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවටගත් බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවටගත් සැකකරුවන් දෙදෙනා සතුව තිබී අයිස්ක්‍රෑම් 11 මිලිග්‍රෑම් 960ක් සහ අපරාධය සඳහා යොදාගත් ත්‍රීරෝද රථයක්ද සොයා ගැනුණා. සැකකරුන් අවුරුදු 30-31 වයසල පසුවන පිළියන්දල සහ කහතුඩු ප්‍රදේශවල පදිංචි කරුවන්. දෙහිවල සිරිසඟබෝ මාවතේ නිවසකට අත්බූම ප්‍රහාරයක් එල්ල කර දරුවන් දෙදෙනෙකු ඝාතනය කර ඔවුන්ගේ පියාට බරපතල තුවාල සිදු කර තිබුණේ පසුගිය 11 වනදායි. මේ අතර වසරේ ගත වූ කාලය තුළ ගොඩබිමට මත්ද්‍රව්‍ය රැගෙන ආ පුද්ගලයන් 300 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා පවසනවා. නාවික හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ කමාණ්ඩ චමින්ද වලාකුළුගේ පැවසුවේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් යාත්‍රා 50ක් මේ වන විට සිය බහරේ පවතින බවයි.
16: අවුරුද්දේ ජන පළවෙනිදා සෙප්තැම්බර් මාස 24 වෙනිදා වෙනකන් ගත්තොත් ශ්‍රී ලංකා නායක හමුදාවට ගොඩබිම මාර්ෂල් සහ මුහුදු නිරීක්ෂණ ආවේක්ෂණ කටයුතු හරහා මත්ද්‍රව්‍ය ජාවාරම් වලට විරුද්ධව කරපු මෙහෙයුම් තුලින් අපිට හැකි වෙලා තියෙනවා උද්ගලීන් 300කට ආසන්න ප්‍රමාණයක් නීති හමුවට පමුණුවන්න. ඊට අමතරව මේ සඳහා යොදාගත්ත යාත්‍රා 50කට අධික ප්‍රමාණයක්, හරියට දත්ත කිව්වොත් 53ක් යාත්‍රා 53ක් අත්අඩංගුවට ගන්න හැකි වෙලා තියෙන. ඒ අතර විදේශීය යාත්‍රාවකුත් තියෙනවා. ඊට අමතරව සඳහන් කරනවා නම් නායක හමුදා මෙහෙයුම් මගින් දැනට අත්අඩංගුවට ගත්ත මේ මත්ද්‍රව්‍ය වල වීථි අක්ෂේරුව රුපියල් බිලියන 55කට අධිකයි.
1: ඉරානයේ වෙනුවෙන් සිය රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග නිරන්තරයෙන් විවෘතව පවතින බව අමෙරිකාව පවසනවා. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක ටොමි පිගොට් සඳහන් කළේ දෙපාර්ශ්ව අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවල නිවත් වූයේ අමෙරිකාව නොව ඉරානය බවයි. ඔහු මේ බව සඳහන් කළේ යුද අවසන් කිරීම සඳහා ඉරානය විසින් යෝජනා කර ඇති දින 7ක සැලැස්ම පිළිබඳ අදහස් දක්වමින්. දින 7ක් තුළ යුද්ධ අවසන් කිරීම සඳහා හෝමුස් සමුද්‍ර සන්ධි විවෘත කිරීම සඳහා ඉරානය විසින් අමෙරිකාව වෙත මාර්ග සිතියමක් ඉදිරිපත් කරනු ලැබුවා. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අග්‍රාචි පැවසුවේ ඒ සඳහා අමෙරිකාව එකඟ වූ වහම සාම සාකච්ඡාවද සිදුවනු ඇති බවයි. අමෙරිකාව ඊට එකඟ වුවහොත් හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කර සතියක් ඇතුළත න්‍යෂ්ටික සාකච්ඡා ආරම්භ කරන බවද ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළා. කොංගෝ රාජ්‍යයේ සිදු ගුවන් අනතුරකින් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගොස් ඇත්තේ කොංගෝ හමුදා අධිකරණ ප්‍රධානී ලුතින ජෙනරාල් කලායිටි සහ සන්නද්ධ හමුදා විගණන ප්‍රධානී ජෙනරාල් බකුමු ලිකුලියා යන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් දෙදෙනායි. නිරිත දිග කික්විඩ් නගරයේ සිට අගනුවරවර කින්ට් දෙශා දක්වා පියාසර කරමින් තිබු ගුවන් යානයක් අනතුරට ලක් වුණා. යලි සිරස්තල සියත ටීවී දම්රස දහර රාගම සාබන් පොළති. වැසි සහිත කාලගුණයෙන් පුද්ගලයන් 3,495 දෙනෙකු පීඩාවට. පොළුන් නරුව වකුගඩු රෝහලේ පිපිරීමකින් 7කට තුවාල. සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වේ. කොංගෝගේ පිපිරීමකින් 14 දෙනෙක් මරුට. සීත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කොෂාරි උඩුණගේ. සීත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. වැඩි සිටින පෑන් පෑ පුවත් සමගින්.
0: ලොවපුරා සෙරසරා සත්‍ය සියතටගත් සීත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: टाउन।
1: රජනිකාන්ත් ජේලර් 2 මූවී එකේ දවසින් දවස කැරක්ටර්ස් රිවීල් කරන වැඩෙත් එක්ක මූවී එක ගැන ලෝකෙ පුරාම ෆෑන්ස්ලා කතා කරන්න ආරම්භ වෙනවා.
2: විද්‍යාබාලන්ගේ කැරක්ටර් එකත් ළඟදි යාලා රිවීල් කරලා තිබ්බා. කාන්තා කියන දරුණු පෙනුමක් තියෙන කැරක්ටර් එකකින් තමයි විද්‍යාව මේ පාර අපිට මූවී එකෙන් බලන්න පුළුවන්.
1: ඉස්දිය සූර්යා ඉන්නේ බෝධිකල්ප කියන කැරක්ටර් එකකින්. ඒ වගේම මලයාලම් ඇක්ටර් සුරාජ් ඉන්නේ දිලීප් කියන කැරක්ටර් එකකින්.
2: මේ තුන්දෙනාම එකතු වෙන්නේ රජනිකාන්තගේ ටයිගර් මුත්තුවෙල් පාණ්ඩියන් කියන කැරක්ටර් එකත් එක්ක.
1: ඒ විතරක් නෙවෙයි, මොහන්ලාල්, ශිවරාජ් කුමාර් වගේ සවුත් ඉන්දියන් සුපර් ස්ටාර්ස්ලත් මේ මූවී එකේ ඉන්න නිසා ජේලර් 2 කියන්නේ ස්ටාර් පවර් එකකින්ම පිරුණු සුපර් මූවී එකක් වෙන්නයි යන්නේ.
0: Talk of the Town.

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
1: ආසිනා මෙන කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
2: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න DLB වාසි කොයි කාටත්
3: ඔබ A-level අවසන් කළසසු එක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න අදම අමතන්න 011732000 NIBM The City University The place to be
4: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
5: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට

0: හරිම තැනට ගියහින්ද එල්ෝල්සේකෙන් නෙලෝන්න එක ගත්ත
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
2: එල්ෝල්සී ෆයිනෑන්ස් හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
3: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් බරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම් පත් අංකය සමග 0779 6767 67 අංකයට WhatsApp කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි

0: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
1: සිංහගිරි තොග අවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහිය නොහැකි වට්ටම් Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න
2: මෙන්න ප්‍රශ්නය යුදගනාව දාගබ ඉදිකරන ලද රජතුමා වන්නේ 1 මහා පරාක්‍රමබාහු රජතුමා 2 දුටු ගැමුණු රජතුමා
3: ඉස්කෝලේ 8 වසර ඉගෙන ගන්න පාදුක්කේ මනුති සෙනේකා ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න
4: යත පොකට් මනි
3: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM මහන්න
4: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය Theater Voice of Family Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

0: சத்தியத பாத்துரு வித் ஹசா.
1: அசனி பை என்ன விதியாக் சிங்கப்பூர் சித்த சிராந்தி FCIDயட்ட தன்வை சிரிலிய சவிய சம்பந்தேன் கிரண விமர்சனையகட அதாலவ பிரகாஷ்யக் லபா கனீமட ஹிட்டபு ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷகே பிரியவன சிராந்தி ராஜபக்ஷ மாத்மியட மூல்ய அபராத விமர்சன கொட்டாசே ஹமுயி ஈயே பெனி சிட்டு லெச தனும் திய தத் அயேஹி நொபெமினி பவ உசாஸ் போலீஸ் நிலதாரியக் பவசிய கிரதே சிங்கப்பூர் யன அத்தரே தமாய் மங்கிதன்னே ஏர்போர்ட்டுக்கேதி தீலதிபுடே மே கந்தவீம் பவுலி காட்டிட ஹரி கலந்தரேக்க பாப்பா கனெக் திதர புட்டுவேக் வெட்டனவா உசாவி எண்ட தியன கொட்ட අම්මලට සනීපනෑ පුතාල හිරගෙවල් වල මේ මන්ද මිනිසුන්ට වෙන වැඩක් කරන්න වෙලාවක් තියෙන්න නැතුව ඇතිද?
0: සියත පාත්තරේ හොවිත් හසා උදේ 7:50ට.
2: අනුන්ට කරපු සාපේ තමන්ට කැරකෙනකොට මොනව කළත් අය හරවන්න බෑ.
3: තව කෙනෙක් අපාය යන්න කියලා කෙනෙක් හිතනවද ඒකේ විපාකෙන් තමන්මයි කියන අපායට ඇදිලා යන්නේ. ඒ නිසා මතක තියාගන්න තමන් වපුරන දේ තමන්ටමයි එන්නේ.
2: පරණ කුණු හිතේ තියාගෙන පලිගන්න මග රැකන් ඉන්නේ හිත නිවන්න අකමැති මිනිස්සු.
3: කිසිවක් නොවෙච්ච ගානට ඒ සියල්ල හිතෙන් අමතක කරනවා. පස්සේ පලිගන්නවා කියලා හිතේ අස්සේ තියාගෙන ඉන්නේ. ඒ කෙනා සසරේ හිත වඩපු කෙනෙක්. පෙර සසරේ භාවනා කරපු කෙනෙක්. අන්න ඒ කෙනා උපතින්ම දිය ඇඳ ඉරක් වගේ හොඳ නිවිච්ච හිතක් තියෙන කෙනෙක්.
2: සසර ගමනෙන් එතර වෙන්න නිවන හොයා ගන්න හෙට උදැසන 7ට සියතහන්න.
4: සියත බණමඩුව.
2: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුවේ ඥානතිප්ප ස්වාමින් වහන්සේ.
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන්
6: සීරි බෝඩ් සමාජිකයන් සඳහා කාගිල් සුවිසිරි වෙතින් මෙගාවට්ටම් වෛර හා චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 410යි මෙටෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 375යි කොකා කෝලා ඉතිරිය රුපියල් 150යි එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 450යි කාගිල්
7: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
8: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
9: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්
10: විමකේ ඇයිද හැමදේම මගින් ඈත් වෙන්නේ?
11: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
12: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වලදී.

0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුවක් ඔබේ වර්ධනයට
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
4: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
5: Between Lady Miss World Sri Lanka 2026
4: Sri Lankaya Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
5: Siyatha Between Lady Miss World Sri Lanka 2026
1: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
6: Title sponsor. ඔබේ සමට දිගුරන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු වෙන. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
7: Enchanter. The fragrance of French romance.
8: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
9: Oat Max High Strength Liquid Collagen. Obat adama

0: දැන් වෙලාව දවල් එකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: यह था टॉप स्टोरी।
1: වකුගඩු රෝහලේ පිපිරීම ගැන පරීක්ෂණයට පොලිස් කණ්ඩායම් දෙකක්. පොළොන්නරුව වකුගඩු රෝහලේ සිදු වූ පිපිරීම පිළිබඳ සුවබැලීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත් කර තිබෙනවා. ඊට අමතරව රජයේ රස පරීක්ෂකවරයා සහ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්ද පරීක්ෂණ සිදු කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. පොළොන්නරුව වකුගඩු රෝහලේ අදාළියම 4ට පමණ පිපිරීමක් සිදුව තිබුණේ එහි මුළු තැන්ගේ ගෑස් ටැංකියක් පුපුරා යාමෙන්. සිය සාම සැලැස්ම පිළිබඳ ඇමරිකාවේ නිල ප්‍රතිචාරය අපේක්ෂාවෙන් සිටින බව ඉරානය පවසනවා. ඉරානයේ මේ බව සඳහන් කළේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ සැලැස්ම ප්‍රතික්ෂේප කර ඇති බවට ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමගයි. ඉරානයේ සඳහන් කළේ කටාර් රාජ්‍ය හරහා සිය යෝජනාවලිය ඇමරිකාව වෙත ඉදිරිපත් කර ඇති බවයි.
2: අනුග්‍රහය ජපන් තාක්ෂණයෙන් ජපානයම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වල ලංකාවේ තියෙන එකම ජපන් බැට්‍රිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙදා හැරීම දිගු කාලීන කාර්යක්ෂමතාවය එක්වා PXXU වැනි ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLD ටෙක්නොලොජියක වැගනාර් සීරීස් සඳහා හරියන එකම බැට්‍රිය ජපන් වාහනයේට ජපන් බැට්‍රියක්.

0: වාසිනාමෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
1: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත්යක් දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
2: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන්නු සබදතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන් අනුකූල වෙන පදපු ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර්ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Ward Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000. NIBM The City University, the place to be.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳ. LOLC එකෙන් loan එකක් ගත්තේ.
7: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011105 715 555 අමතන්න.
9: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
10: රට සවාරියක හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC Travels. වසර 30කට වැඩි විශ්වාසයත් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුමැතිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුක පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels. ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
11: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
12: Hi, I'm Shenya. For in campus, I'm going to go to Thailand. I'm going to go to Thailand. Visa documents, prashna mukut manatua. Hita ganwat bari ikmanata. Thailand tavela mage degree ka patanganna mata puluwan ona.
13: Jeevithe vinas karana heenata danma katha karanna. Global University Partners. 0712 492 392 0712 327 777.
14: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
15: අම්ම සල්ලි දාන්නද?
14: ඔව් සල්ලි දාන්න.
15: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
14: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
15: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
16: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
17: ලංකා රේටින් BBB-Stable Outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජික
9: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
18: මිස් හොඳ කුල්ද?
19: කුල්. මොකද මම හොට් නේ.
18: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදුයිත් වගේ
19: වෙන්න බෑ. දැකල පුරුදු නෙවෙයි සමහරට අහල පුරුදු ඇති.
20: Oh my god.
18: ඔඩි මිස් සුදු කොච්චි.
21: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
22: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට.
18: මිස් excuse me miss.
19: No. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
23: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
24: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. කොහොමද මේ වගේ අලුත් ඉන්නවද?
19: මොකද මේ වගේ කියන්නේ?
23: සම්මතන ඇති, සම්මත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
19: සාස් ලංකාවට වෙලා කොහොමද නැම හොයාගත්තේ?
25: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: After levels, psychology, biomedical science, and nursing study කරන්න. Althea සමග එකතු වෙන්න. පිවිසෙන්න www.slit.lk. Slit and Hemas. අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
3: අහසින් වැටෙන එක.
2: ඔව් කියනකෝ අහසින්.
3: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
2: කියනකෝ.
3: අර අහසින් වැටෙන එක දෙයක්
2: නක්. ජූලියස් සීසර් කියනවා අහසින්නේහා තරු මල් දිගේ. මගේ අකානම උස්සගන්න එපා. අහසින් වැටෙන එක දී බිඳුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
4: රටම දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක 7FM Breakfast Drive අනුග්‍රහය.
5: පොළොවේ රන්ගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුම මිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගන්නේ. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා. තෑගි වැඩි වෙලා.
11: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. චාතක ලොතරැයි මණ්ඩලේ.
12: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරුප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
14: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
15: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45%ක් දක්වා තම් දිවයිනපුර ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
16: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
17: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
18: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
19: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තවත්ත බට real mapatte experience එකකට නැල්වත්ත බට
9: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 road රටය david pieris e mobility වෙතින් 011 4 700 550.
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න lolc එකෙන් loan එක ගත්තේ
13: lolc finance හරියන්න හරිම තැන.
3: වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
10: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයේ
7: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
2: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
16: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
20: Let's be a jet.
21: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Mahabili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
22: 2500 ka aduma masika varikeyakata audio system ekak karaganna
23: Avance ticket ona deyak ada gewanna ganna
24: Avance ticket tika pay
25: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekeng PayPal withdrawals credit card facility loans multi currency access සහ තවත් බොහෝ දේ.
26: අදම combank.lk වෙත පිවිසෙන්න.
27: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්.
28: වැඩි විස්තර සඳහා 077-67-67-67 මිස් කෝල් එකක් දෙන්න.
29: Stars Milan Pasta Europe පිටවල ගුණේ පෙරි Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා Star කෙනෙක් කරන්න.
30: Stars Milan Pasta
31: කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire දැන් දම් පාටින්. ACL Fire Guard Wire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා
32: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. Algae, Fungus, Dirt වලට
1: කිසිම chance එකක් නැහැ.
25: ගුවන් ටිකට්පත් visa පහසුකම් portal වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels.
0: සකල්පනා බාවෙලා පායලා රැපුනා.
4: මෙහෙම chill එකේ අහගෙන ඉන්නකොට
5: ඔයාට මෙහෙම හිතෙනවා.
6: අපි ආයේ හමු නොවෙන.
4: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
8: සින්දු සියොත අනුග්‍රහය.
11: දැනෙන්න අඳින්න රිසිසේ.
8: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න.
25: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවලදී ඔබේ පැරණි හා පළදු රණාභරණ විරුද්ධපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් එන්න ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සමඟ.
12: මෙන්න ප්‍රශ්නය. යුද ගණාව දාගැබ ඉදිකරන ලද රජතුමා වන්නේ 1. මහා පරාක්‍රමබාහු රජතුමා 2. දුටු ගැමුණු රජතුමා.
25: ස්කූලේ 8 වසර ඉගෙන ගන්න පාදුක්කේ මනුති සෙනේකා ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
8: Yatha Pocket Money.
25: සතිය දවස් 5ම උදේ 5යි කාලට 100 FM අහන්න.

0: දැන් වෙලාව හවස දෙකයි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112 939.3

0: क्या था टॉप स्टोरी।
1: ගංගා තුනක් තවදුරටත් අවදානමේ. ගංගා තුනක ජලමට්ටම් තවදුරටත් සුළු ගංගාතුර මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කුඩාගඟේ ජලමට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංගාතුර තත්වයක පවතින බවයි. ගින්ගගේ ජලමට්ටම සුළු ගංගාතුර තත්වයක් දක්වා ඉහළ ගොස් ඇත්තේ බද්දේගම ප්‍රදේශයෙන්. නිල්වලාගඟේ ජලමට්ටම තල්ගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංගාතුර මට්ටමක් දක්වා ඉහළ ගියා. දැන් විදෙස් පුවතක්. අමරිකාව සමග සාකච්ඡා සිදු කිරීම පිළිබඳ තවදුරටත් විශ්වාසයක් නොමැති බව ඉරානය පවසනවා. එරට ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් සඳහන් කළේ සෑම සාකච්ඡාවකින්ම පසු තම රටට ප්‍රහාර එල්ල වූ බවයි. ඊට සමගාමීව සම්බාධක පැනවීමද සිදු වූ බවයි ඉරාන ජනාධිපතිවරයා කියා සිටියේ. ඔහු පෙන්වා දුන්නේ පකිස්තානය තවදුරටත් සාකච්ඡා සඳහා මැදිහත් වෙමින් සිටින බවයි.
0: Top story. අනුග්‍රහය.
2: මේ ටිකක් හිමින් යන්නකෝ.
3: ඇයි බයද?
2: පේන්නේ නැද්ද නෙමේ වැස්සත් එක්ක පාරත් තුනදම තෙමිලා තියෙන්නේ. ඔය ලිස්සෝනේ මං කිව්වා ඔයාට.
4: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.

0: සහ ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දවසකට 8 දිනක් 9 දිනක් විතර රියාන සුරු නිසා මිය යනවා. වැඩිම වශයෙන් මරණවලට සහ බරපතල තුවාලවලට උදුරන්නේ පාරේ ඇවිදගෙන යන අය. ඊළඟට පාපැදි වලින් සහ යතුරු පැදි වලින් යන අය.
2: ආසනපටි නීතිය හරහා මෝටර් වාහනයක ගමන් කළ හැකි මගින් සංඛ්‍යාව කිසිදු අයුරකින් සීමාවක් නොවන අතර විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නේ හැම අයෙකුම ආසනපටි පැළඳ සිටීම තහවුරු කරගන්න.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ආසිනා මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
4: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 106.5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
6: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: අවන්ස් ටිකෙන් ටික පේ.
10: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0112 732 1000. NIBM The City University, the place to be.
11: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
12: සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
13: මහජන හිස පැලඳු කිරුලයි.
14: අදසියවසක් පුරා ජාතියක් විශ්වාසය තබු ලොතරැයි ලොවේ කිරුල. මහජන සම්පත දැන් සතියේ දින 7:00. මහජන සම්පත රටටම සම්පත.
15: අරිගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
16: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
17: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
18: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
19: 4 දිනාගෙන පොඩි කුස්සක් තියෙන මන්නම් හිතන්නේ
20: නැහැ සර්. දකින හේන පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
21: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
22: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කියලා ටිකක්.
20: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
23: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.

0: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇදහිය නොහැකි වට්ටම් Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
1: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න ඉල්සි සංස්ථා ස්ලැබ් වරම් ස්ලැබ් එක හදන්න සිමෙන්ති කොට්ට 100ක් දිනා ගන්න අද සිට අවම ඉල්සි සංස්ථා සිමෙන්ති බෑග් පහක් මිලදීගත් බිල්පතක ඡායාරූපයක් නම ජාතික හැඳුනුම්පත් අංකය සමග 0779-6767-67 අංකයට වට්ස්ඇප් කරන්න නැතහොත් මිස් කෝල් එකක් දෙන්න කොන්දේසි සහිතයි
2: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: Hello, hi, මම Jason. Higher studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718-492-492 0871-132-77
5: මට හැමදාම ඕනේ උනේ කැමති තැනක ඉඳන් වැඩ කරන ගමන් ජීවිතේ ෆ්‍රී එකේ ගෙවන්න මගේ ෆොරින් පේමන්ට්ස් PayPal හරහා ඉක්මනින් ලබා ගන්න
6: commercial bank ව හඳුන්වා දෙන අලුත්ම gig plus account එකත් එක්ක ඔබ හැමදාම හීන දැකපු life එක ගත කරන්න දැන් ඔබට පුළුවන් freelancers ලා වෙනුවෙන් මහදපු මේ account එකෙන් paypal withdrawals credit card දීමනා ණය පහසුකම් multi currency access ඇතුළු තවත් පහසුකම් රැසක් අදම combank.lk වෙත පිවිසෙන්න
7: එන්න

0: 44ක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
1: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
2: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
1: මියුසික්. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට එහෙ තිබ්බ ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝඩි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
3: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
1: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මහා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනේ.
4: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
5: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය SCL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින්. SCL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
6: බජාජ් වීගෝ ලක්ෂයේ සුපිරිවාසිය. බජාජ් වීගෝ ඉලෙක්ට්‍රික් ත්‍රිරෝදරථයක් මිලදී ගන්නා ඔබට රුපියල් ලක්ෂයක විශේෂ වට්ටමක් සමගින් වැසි ආවරණ කට්ටලයක් නොමිලේ. ඒවිත් පීරිස් ඊමොබිලිටි වෙති.
7: මෙන්න ප්‍රශ්නය. අතීතයේදී ගවයන් රැක බලාගත් පුද්ගලයන් ජීවත් වූ ගම 1. කසීකාර ගම 2. ගෝපාල ගම.
8: ඉස්කෝලේ නවේ වසර ඉගෙන ගන්න ගාල්ලේ තිසංග දුල්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
9: යත පොකට් මනි.
8: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.

0: ரகசியத பாத்துரு வித் ஹசா.
1: அசனி பை என்ன விதியாக்க சிங்கப்பூர் சிட்ட சிராந்தி FCID ஏட்ட தன்வை சிறிலிய சவிய சம்பந்தேன் கிரண விமர்சனையகட அதாலவ பிரகாஷ்யக் லபா கனீமட ஹிட்டபு ஜனாதிபதி மஹிந்த ராஜபக்ஷகே பிரியவன சிராந்தி ராஜபக்ஷ மாத்மியட மூல்ய அபராத விமர்சன கொட்டாசே ஹமுயி ஈயே பெனி சிட்டின் லெச தனும் திய தத் ஐயேஹி நொபெமினி பவ உசாஸ் போலீஸ் நிலதாரியக் பேவசிய கிரதே சிங்கப்பூர் யான அத்தரை தமாய் மங்கிதன்னே ஏர்போர்ட்டுக்கேதி தீலதிபுடே மே கந்தவீம் பவுலி காட்டிட ஹரி கலந்தரைக்க பாப்பா கனிக் தித்தர புட்டுவேக் வேட்டனவா உசாவி என்று தீன கொட்ட அம்மலாட் சமீபனே புத்தால ஹிரகேவால் வல நீ மந்த எமினிசுண்ட வேண வேடாக் கரண்ட் வேலாவாக் தீர்ந்து நேத்து எதிரே
0: சியத பாத்தரே விதாசா உதே ஹதை பனகட.
2: අනුන්ට කරපු සාපේ තමන්ට කැරකෙනකොට මොනව කළත් අය හරවන්න බෑ.
3: තව කෙනෙක් අපාය යන්න කියලා කෙනෙක් හිතනවද ඒකේ විපාකෙන් තමන්මයි කියන අපායට ඇදිලා යන්නේ. ඒ නිසා මතක තියාගන්න තමන් වපුරන දේ තමන්ටමයි එන්නේ.
2: පරණ කුණු හිතේ තියාගෙන පලිගන්න මගරකන් ඉන්නේ හිත නිවන්න අකමැති මිනිස්සු.
3: කිසිවක් නොවෙච්ච ගානට ඒ සියල්ල හිතෙන් අමතක කරනවා. පස්සේ පලිගන්නවා කියලා හිතේ අස්සේ තියාගෙන ඉන්නේ. ඒ කෙනා සසරි හිත වඩපු කෙනෙක්. පෙර සසරි භාවනා කරපු කෙනෙක්. අන්න ඒ කෙනා උපතින්ම දියේ ඇඳ ඉරක් වගේ හොඳ නිවිච්ච හිතක් තියෙන කෙනෙක්.
2: සසර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැසන 7ට සියතහන්න
4: සියත බණ මඩුව
2: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුවේ ඥානතිප්ප ස්වාමින් වහන්සේ.
5: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
6: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: ඕෆිට් ප්‍රීමියම් ඉන්වර්ටර් එයාර් කන්ඩිෂනර් රුපියල් 179,999 සිට ස්මාර්ට් වයිෆයි ෆාස්ට් කූලින් සමග 12,000 18,000 24,000 BTU වලින් පූවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අදම මිලදී ගන්න අමතන්න 0662 252 3020.
9: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
10: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැහැ නිකන්.
11: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල් වලදී
12: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නම්වමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ
13: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
14: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
15: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
16: අරිගේ හරිම තැනට ගියන්න LOLC එක ලෝන් එක ගත්ත
17: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
18: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
19: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් සුරසිරි වෙතින් මෙගා වට්ටම් නෝර් පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 580යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රසටි නූඩල්ස් 5 පැක් එක ඉතිරි රුපියල් 240යි. සමපෝෂ ඉතිරි රුපියල් 175යි. දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන්ඩ් ලයිම් ඉතිරි රුපියල් 120යි. කාගෙල් සුරසිරි.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට. අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි. DHCC බැංකුවත් ඔබේ වර්ධනයට.
3: ලෝකපුර බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින්. 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.

0: දැන් වෙලාව හවස 3යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: क्या था टॉप स्टोरी।
1: சூரிய பலசக்தி சோதனாவலட்ட ராஜ்யின் பிரித்துரு. சூரிய பலசக்தியின் விதுலிய உற்பத்திய சீமாக்கர நொமெத்தி பவ பலசக்தி அமாத்திய அனுர கருணாதிலக பவசனவா. ஒஹு மேபவ பெவசுவே தென் பெவத்தன மாத்தி ஹமுவகட எக்வெமி.
2: 2024 ඉඳලා 2026 දක්වා කාලය තුළ පමණක් රූප්ටොප් සෝලා වලින් අපි 1141ක් සහ ග්‍රවුන්ඩ් මවුන්ටඩ් සෝලා වලින් 370ක් මෙගාවොට් එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ මුළු එකතුව ගත්තොත් 1513ක් මේ අවුරුදු දෙක තුළ.
1: දැන් විදේශ පුවතක්. හෝමු සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඇමරිකාව වගකිව යුතු බවට ඉරානය චෝදනා කර සිටිනවා. එරට ජනාධිපති මසූත් පෙසෙස්කියන් සඳහන් කළේ සිය මාර්ග අවහිර කිරීමට ප්‍රතිචාර ලෙස එම තීරණය ගත් බවයි. ඇමරිකාව සමග සාකච්ඡා සිදු කිරීම පිළිබඳ තවදුරටත් විශ්වාසයක් නොමැති බවද ඉරානය සඳහන් කළා. එරට ජනාධිපතිවරයා පැවසුවේ සෑම සාකච්ඡාවකින්ම පසු තමන්ට අහිතකර ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වූ බවයි.
0: අනුග්‍රහය
3: ඔන්න දේවුනත් මංහරි කෙලින් මිනිහෙක්.
4: ඔව්. පේනවා.
3: ඇයි?
4: ඔයා කෙලින් වුණාට ඔයාගේ වාහනේ යන්නේ ඇදේටනේ.
3: මොකක්?
4: ස්ටියරින් එක එක පැත්තක, වාහනේ තව පැත්තක.
5: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ vehicle එකේ suspension සහ steering කොටස් check කරගන්න වෙයි.
6: 40 වසරක DSL විශ්වාසය සමග 355 suspension and steering parts. ඊමවක් නැති ගමනකට විශ්වසනීය තීරීම. 40 වසරක DSL විශ්වාසය සමග.

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘති.
1: දවසකට 8 දිනක් 9 දිනක් විතර රියාන සුරු නිසා මිය යනවා. වැඩිම වශයෙන් මරණවලට සහ බරපතල තුවාලවලට උදුරන්නේ පාරේ ඇවිදගෙන යන අය. ඊළඟට පාපැදි වලින් සහ යතුරු පැදි වලින් යන අය.
2: ආසන පටි නීතිය හරහා මෝටර් වාහනයක ගමන් කළ හැකි මගින් සංඛ්‍යාව කිසිදු අයුරකින් සීමාවක් නොවන අතර විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නේ හැම අයෙකුම ආසන පටි පැළඳ සිටීම තහවුරු කර ගැනීම.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? ඕ ලෙවල් ඒ ලෙවල් හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකී අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0718123747. Global University Partners, number 221, Dharmapala Mawata, Colombo 7.
4: Asina mena kohinda sir? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
3: සම්බන්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොලේ.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ Alumex.
9: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්තර.
10: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111732000. NIBM The City University.
11: ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13:19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලාභී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
12: සිංහගිරි තොග අවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳ හිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ලාවට ඔබත් එන්න.
13: පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
14: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
13: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
15: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
13: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
15: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
13: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
16: සියත පොකට් මනි අනුග්‍රහය.
13: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
15: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලාභී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
17: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family. Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින්.
18: උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: science valin C vitaminas karanna BSc honors biomedical sciences with Althea at Slit adamaidum karanna pivisenna www.slit.lk Slit and Hemas adhyapane saha saukhya satkare samuhika shaktiya
1: හුඟක්වෙලා කල්පනා කරලා ජුලිය සීස අහස දිහා බලල තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක
1: කියනකෝ. අහසින්
2: නෑ ඒක අපේ රටේ එකක්
1: කියනකෝ.
2: අර අහසින් වැටෙන එක දීපින්දක්
1: ජුලිය සීස කියනවා. අහසින්නේහා තරු මල් දිගේ මගේ අකාන උස්සගන්න අහසින් වැටෙන එක දීපින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුදිර පුරවන්න ඕනේ කියලාද?
3: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM breakfast drive අනුග්‍රහය
4: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
3: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගරුප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
0: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45%ක් දක්වා තම් දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
11: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
12: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
13: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්තපට
14: real mapat experience එකකට නැල්වත්තපට
15: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 road රටය david pieris e-mobility වෙතින් 011 4700 750.
16: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා llc එකෙන් loan එක ගත්තේ
17: llc finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
18: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු TPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
19: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 5 744 5000.
0: දැන් වියජෙටෙක් කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
1: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
9: Let's Vietjet.
19: David Pieris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Mabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
12: Nidhas Pansika, Aduma Masika Parikyegata, Audio System Mega Karaganna.
2: Avance Ken Pona Deyak, Adage Vanna Ganna.
4: Avance Ticken Ticka Pay.
5: Freelance Obavinwenma Nirmaniyakala Combank Big Plus Account Ticken PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
16: අදම combank.lk වෙත පිවිසෙන්න.
6: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට ගණන් දිනන්න INSI සංස්ථා ස්ලැබ් වරම්.
7: වැඩි විස්තර සඳහා 0779 67 67 67 ට මිස් කෝල් එකක් දෙන්න.
17: Stars Milan Pasta යුරෝප පිටවල ගුණේ පෙරි Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක් කරන්න.
10: Stars Milan Pasta
8: කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire දැන් දම් පාටින්. ACL Fireguard Wire Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
14: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. Algae, Fungus, Dirt වලට
16: කිසිම චාන්ස් එකක් නැහැ.
20: ගුවන් ටිකට්පත් මිස පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය අවුට් බවුන්ඩ් ටුවර් පැකේජස් එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
21: රස කල්පනා බාවෙලා පායලා රැපුලා.
22: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
23: ඔයාට මෙහෙම හිතෙනවා.
24: අපි ආයේ හමු නොවෙන.
22: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
25: සින්දු සියතය.

0: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න
1: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවලදී ඔබේ පැරණි හා පළතුරු රණාභරණ විලිතපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් දෙන්න ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
2: මෙන්න ප්‍රශ්නය. අතීතයේදී ගවයන් රැකබලාගත් පුද්ගලයන් ජීවත් වූ ගම 1. කසීකාර ගම 2. ගෝපාල ගම.
1: ඉස්කෝලේ 9 වසරින් ඉගෙන ගන්න ගාල්ලේ තිසංග දුල්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151ට අපිට WhatsApp කරන්න.
3: පොකට් මනි
1: සතිය දවස් පහේම උදේ 5යි කාලට 100 FM අහන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
1: We can සියත

0: මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
4: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
5: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මේ මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
8: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැනිකෙන්.
9: ආදරය අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වනදා සිට දිවයින පුරා සිනමා හල් වලදී.
10: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
11: Milan Pasta Durian Pitivala Gudey Peri Milan Pasta Obe Pavule Ahara Velata Ekkaragena Obe Daruwa Star Kene Karan Milan
12: Pasta පුතේ කන්නාඩි අමතක වෙලානේ.
13: අම්ම සල්ලි දාන්නද?
12: ඔව් සල්ලි දාන්න.
13: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
12: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
14: ස්ථාවරත්වය, විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
15: ලංකා රේටින් BBB - stable outlook බලපත්‍ර ලබා දී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
16: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුුවේ අසිරිය මැවෙන
17: සියත බික්ටවීන් ලටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
16: ශ්‍රී ලංකේ රූරැජිනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
17: Theatre Between Lady Miss World Sri Lanka 2026
18: කිරුලක් උදෙසා තරඟවදින රුවිතියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
19: Title Sponsor
20: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න Between Lady Racer එකට අදම මාරු Between Lady ඔබත් සැනින් දිදුලන්න
21: Enchanter The fragrance of French romance.
22: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
23: Oat Max High Strength Liquid Collagen, obat adama bhavita karanna.

0: දැන් වෙලාව හවස 4:00.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති බිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: Kolkata top story.
1: වාහන අත්පත් කර ගැනීමේදී සාමය කඩවීම වැළැක්වීමට පියවර. ලීසිං සමාගම් හෝ මූල්‍ය ආයතන විසින් ලීසින් හා බදු පදරව මත ලබාගත් වාහන හෝ බහණ්ඩ යළි ලබා ගැනීමේදී සාමය කඩවීමක් සිදුවුවහොත් නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ පෑමට සිදුවිය හැකි බව පොලිසිය දැනුම් දී සිටිනවා. එවැනි බහණ්ඩ හෝ වාහන අත්පත් කර ගැනීම සඳහා නිසි ක්‍රමවේද පවතින බවයි පොලිසිය සඳහන් කළේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.ඒ. වුට්ලර් පැවසුවේ මේ පිළිබඳව ජනතාව සහ අදාළ සමාගම් අවධානය යොමු කළ යුතු බවයි.
2: කෙසේ නමුත් ඇතැම් අවස්ථාවලදී මේ උපකරණය තම සන්තකයට ලබා ගැනීමට යාමේදී යම් ප්‍රතිරෝධයක් එල්ල වූ අවස්ථාවලදී බදු දීමනාකරු විසින් ඊට අදාළව දිසාධිකරණේ පිහිට පැතිය යුතුයි. දැන් සමහර අවස්ථාවලදී මෙම දිසාධිකරණේ පිහිට නොපතා මේ ප්‍රතිපාදනවලට පරිබාහිර ක්‍රියා කිරීම මගින් සිදුහුගේ නියෝජිත විසින් නෛතික තත්ත්වලට මුහුණ පැමිණට සිද්ධ වෙනවා. මේ පිළිබඳ විමර්ශනයක් සිදු කරන අවස්ථාවේදී සාපරාධි වරදක් එහෙම නැත්නම් අපරාධමය වරදක් නිර්මාණය වුවහොත් අපි කතා කරන කොල්ල කෑමක් වශයෙන් හෝ එහෙම නැත්නම් සාපරාධිය අයිතු ඇතුල් වීමක් හෝ එහෙම නැත්නම් බලෙන් ලබා ගැනීමක් වැනි වරදවල් සංස්ථාපනය වූ විට ඒ පිළිබඳවත් නීතිය ක්‍රියාත්මක කරන්නට සිද්ධ වෙනවා.
1: දැන් තවත් දේශීය පොතක්. හෙටත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේ හෙට සවස් කාලයේ වැසි ඇතිවිය හැකි බවයි. වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු වළක්වා ගන්නා ලෙස ජනතාවට දැනුම් දී සිටිනවා.
0: අනුග්‍රහය
3: වැදුන නේද? මොකද්ද මල්ලි? පෙනි පෙනි ඇවිල්ලා වැද්දුවනේ. නෑයි මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා. බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලි. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕනේ.
4: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝර් කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කම්පනන්ට්ස්.
5: 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS සිල්වෙතින් විශ්වසනීය ධාවනයකට.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: තොරතුරු නෑ, දත්ත නෑ, උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවය පිළිබඳව
2: සිතුවන්ත වෙනවා. අපිට ඒ තරම් හොඳින් බෝලේ පුස්සලා දුන්න එක ගැන අපිට ඩෑෂයක් ගහන්න තියෙන්නේ.
1: අවුරුදු දෙකයි රටට සුබයි කියනවා.
3: ගරු මන්ත්‍රීතුමා
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
4: සෑමදිනකම
0: උදෑසන 6 ඉදියා 10වල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
5: දැන් හිතන පරක්කුවට LB Finance එකෙන් නිවාසනයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාසනය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: අවන්ස් ටිකෙන් ටික පේ.
10: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-732-1000. NIBM The City University, The Place to Be.
11: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි නොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත.
12: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
13: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
14: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-715-555 අමතන්න.
15: සිංහගිරි තොගල්ව සංකිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
16: මිස් හොඳ කුල්ද?
17: කුල්. මොකද මම හොට්නේ.
16: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
17: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
18: Oh my god.
16: ඔඩි මිස් සුදු කොච්චි.
19: Hot and spicy with සුදු කොච්චි. කොච්චි.
20: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
16: මිස් මිස්. Excuse me miss.
17: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි. පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
16: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
17: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
16: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
17: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
16: දැන්ම පොඩ්ඩකේ 9යි වසරයි 0714-151-151ට WhatsApp කරන්න.
17: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
20: සියත පොකට් මනි අනුග්‍රහය.
17: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
16: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
21: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා rating BBB minus stable outlook වලට තරබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
22: සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
23: මම හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔකට මේ වගේ අලුත් ඉන්නවද?
17: මොකද මේ වගේ කියන්නේ?
22: සමතන ඇති සමත හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
17: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ? එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇදහිය නොහැකි වට්ටම් Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
1: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
2: ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න Global University Partners 0.7 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1 1 2 1
4: බෙනා
5: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි
0: සිංහගිරි තොග අවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහිය නොහැකි වට්ටම් Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න
6: ආසිනා මෙන කොහෙන්ද සර් DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ
1: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු කටක් තෑ කිදිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
3: මෙන්න ප්‍රශ්නය යුදගනාව දාගැබ ඉදිකරන ලද රජතුමා වන්නේ 1 මහා පරාක්‍රමබාහු රජතුමා 2 දුටු ගැමුණු රජතුමා
7: ස්කෝලේ 8 වසර ඉගෙන ගන්න පාදුක්කේ මනුති සෙනේකා ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නවේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
8: Yatha Pocket Money.
7: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.

0: ரகசியத பாத்துரு வித் ஹசா.
1: அசனி பை என்ன விதியாக்குனே சிங்கப்பூர் சித்த சிராந்தி SCID எட்ட தன்வை சிறிலிய சவிய சம்பந்தேன் கிரண விமர்சனேகட அதாலவ பிரகாஷ கலபாக நீமட ஹிட்டபு ஜனாதிபதி மஹிந்த ராஜபக்சகே பிரியவன சிராந்தி ராஜபக்ச மகாத்மியட மூல்ய அபராத விமர்சன கொட்டாசே அமுயே ஈயே பெனி சிட்டு லெச தனும் திய தத் அயேஹி நொபெமினி பவ உசாஸ் போலீஸ் நிலதாரி பவசிய கிரத சிங்கப்பூர் யன அத்தரே தமாய் மங்கி தன்னே ஏர்போர்ட்டுக்கேதி தீலதிபுடே மே கந்தவீம் பவுலி காட்டி தாரி கலந்தரேக்க பாப்பா கனெக்ட் இத்தர புட்டுவேக வெட்டனவா உசாவியெண்ட தீனகொட்ட අම්මලට සනීපන පුතාල හිරගෙවල් වල මේ මන්ද මිනිසුන්ට වෙන වැඩක් කරන්න වෙලාවක් තියෙන්නේ නැතුව ඇති නේද?
0: සියත පාත්‍රේ විදහසා උදේ 7:50ට
2: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිසුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: Ofit Premium Inverter Air Conditioner Rupiyal 179,999 සිට Smart Wi-Fi Fast Cooling සමග 12,000, 18,000, 24,000 BTU වලින් පුවා වගකීමක් සමග ලංකාවේ අඩුම මිලට අඩුම මිලදී ගන්න අමතන්න 0676 251 320.
5: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත්ය කිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
6: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
7: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මේ මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකේ
9: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් සුත්සිරි වෙතින් මෙගාවට්ටම් වෛරහා චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 410යි. මෙඩෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 375යි. කොකා කෝලා ඉතිරිය රුපියල් 150යි. එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 450යි. කාගෙල්ස් ෆුඩ් සිටි.
10: ඇයි මට ඉතින් හැමදේම මගෙන් ඈත් වෙන්නේ?
11: ඇතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැනිකෙන්.
12: එන්න ආදරය අරන් යන්න ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DHCC බැංකුවක් ඔබේ වර්ධනයට.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.

0: වෙලාව හවස 5යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: theater top story.
1: වකුගඩු රෝහලේ අනතුරෙන් පුද්ගලයා කුමාරුට. පොළොන්නරුව වකුගඩු රෝහලේ සිදු වූ පිපිරීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයා කුමිය ගොස්ති වෙනවා. ඒ ඔහු පොළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී. මියගොස්සත්තේ හබරණ පදිංචි 36 හැවිරදී සෞඛ්‍ය කාර්ය සහායකෙක්. තුවාල ලැබූ තවත් 6 දිනක තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ. පොළොන්නරුව වකුගඩු රෝහලේ මුළුතැන්ගේ පරිශ්‍රයේ පිපිරීමක් සිදු වූයේ අද අලුයම 4ට පමණයි. ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීම සිදු ඇති බවට සැකපල කරන බවයි පොලිසිය සඳහන් කළේ. පිපිරීමෙන් රෝහලේ මුළුතැන්ගේ පරිශ්‍රයට සහ තවත් ගොඩනැගිලි කිහිපයකට හානි සිදු වුණා. පිපිරීම පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ පොලිස් කණ්ඩායම් සංඛ්‍යාව 2ක්. ඊට අමතරව ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්ද පරීක්ෂණයක් සිදු කරනු ලබනවා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
0: Top story. අනුග්‍රහය.
2: මේ දවස්වල මගේ කාර් එක අමුතුයි වගේ. වාහනේ පැත්ත රදිනවා වගේ.
3: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද?
2: ටයර්? මං හිතුවේ සස්පෙන්ෂන් අවුලක් කියලා.
3: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික. කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හැදරනේ.
4: බ්‍රේක් කරනකොට, වංගුවක් ගන්නකොට, ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න. ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර්ක.
5: GT Radial 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS Silvetin විශ්වසනීය ධාවනයකට.

0: සහ ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දවසකට 8 දිනක් 9 දිනක් විතර රියාන සුරු නිසා මිය යනවා. වැඩිම වශයෙන් මරණවලට සහ බරපතල තුවාලවලට උදුරන්නේ පාරේ ඇවිදගෙන යන අය. ඊළඟට පාපැදි වලින් සහ යතුරු පැදි වලින් යන අය.
2: ආසන පටි නීතිය හරහා මෝටර් වාහනයක ගමන් කළ හැකි මගින් සංඛ්‍යාව කිසිදු අයුරකින් සීමාවක් නොවන අතර විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නේ හැම අයෙකුම ආසන පටි පැළඳ සිටීම තහවුරු කර ගැනීම.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිනීව රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
4: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
5: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
6: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
4: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. Kata karanna 0718492492 0718132177.
7: අර ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
9: වාර්තා පිට වාර්තා සම්බන කෝටි 8 NLV තනටි තහනේ ලුතරයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත.

0: ஃபிரான்ஸ் டிக்கெட் டிக்கப்பே
1: அமெரிக்கா எக்ஸ் ஜனபதிய எக்ஸ் ராஜதானிய இத்தாலிய ஆஸ்திரேலியாவ நவசீலாந்து சிங்கப்பூர் வகை ரட்டவல் தா ஹத்தகட்டம் யாவன அப்பே அலுமெக்ஸ்
2: அலுமினியம் ஓன தரம் அலுமெக்ஸ் நாம் இஸ் தரம்
3: ஒப ஏ லெவல் அவசன் கிளாசிசு வித் தி என்ஐபிஎம் தி சிட்டி யுனிவர்சிட்டி சமகின் ஒபே குளோபல் லைஃப் இக கொடனகா கன்ன யுகே ஆஸ்திரேலியா மலேசியா ஹோ ரஷ்யா விஸ்வவித்யாலயக்கின் லோ பெலிகத் உபாதியக் ஹேமி கரகன்ன அதம் அமதன்ன பிந்து 111 732000 என்ஐபிஎம் தி சிட்டி யுனிவர்சிட்டி தி பிளேஸ் டு பீ
4: புதே கண்ணாடி அமதக
5: අම්ම සල්ලි දාන්නද?
4: ඔව් සල්ලි දාන්න.
5: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
6: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.
7: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට
8: පුතා දැන් ඉස්සර වගේ නෑ කොයි වෙලාවෙත් පුතේමයි
9: ඉතින් කොච්චර හොඳයිද අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා
8: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
10: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
8: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
10: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 152ට WhatsApp කරන්න.
8: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
11: සියත පොකට් මනි අනුග්‍රහය.
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
6: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙකි.

0: සෑමමොහොතක් ම රසවත් කරයි.
1: ඔබ වෙළඳ පොලෙන් පොල් තෙල් ලෙස මිලදී ගන්නේ නියම පොල් තෙල්මද? වෙළඳ පොලේ පොල් තෙල් ලෙස විවිධ බාල තෙල් වර්ග තිබීමට ඉඩ ඇත. විෂ රසායනිකයන් අඩංගු පිළිකාකාරක අන්තර්ගතව ඇති එවැනි තෙල් භාවිත කිරීමෙන් විවිධ සෞඛ්‍ය ගැටලු ඇති විය හැකි. එබැවින් ඔබත් වෙළඳ පොලෙන් තෙල් මිලදී ගැනීමේදී නිෂ්පාදිත දිනයක්, කල්ලිකුත් වන දිනයක් සඳහන් වෙති සන්නාම නාමයක් සහිත ඇසුරුම් කළ පොල් තෙල් මිලදී ගන්න පුරුදු වෙන්න. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
2: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනෝ හිතවත්කම.
3: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි රිමෝට් රථයක්. දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
5: After A-levels, minds explore karana ready the enroll BSc honors psychology degrees at SLIT. Adamaidum karana www.slit.lk. SLIT and HEMAS adhyapane saha saukhya satkare samuhika shaktiya.
6: Milan Pasta obe pavule ahara velata ekkaragena obe daruwa star kinik karana
7: Milan Pasta
8: singagiri togawasan kirime maha sale 160ක් dakwa ada hiyunu heki wattam Samsung Hisense Panasonic athulu honduma brands wala gruha viduli upakarana miladi ganna September 24 25 26 kolaba 7 jaatyantara kaanta samithi chalawata oba denna
9: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
10: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
11: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
12: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට ඇලිස් ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් වගේ.
13: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
12: මියුසික්. කතා කරන සත්තු. දුම් පිමින නිල් පාට දළමුව වෙනුවට එහෙ තිබ්බි ලෝකේ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
14: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්නත් පුළුවන්. තේරුණාද?
12: එයාගේ නම සීතා. සීතා! මට කෑ ගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම ආගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අපටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහිනය.
15: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
16: මෙන්න ප්‍රශ්නය. යුද ගණාව දාගැබ ඉදිකරන ලද රජතුමා වන්නේ 1. මහා පරාක්‍රමබාහු රජතුමා 2. දුටු ගැමුණු රජතුමා.
17: ස්කූලේ 8 වසර ඉගෙන ගන්න පාදුක්කේ මනුති සෙනේකා ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
18: යත පොකට් මනි.
17: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.

0: ரகசியத்தை பாத்துரு வித் ஹசா.
1: අම්මලට සනීප නෑ පුතාල හිරගෙවල් වල. මේ මන්ද මේ මිනිස්සුන්ට වෙන වැඩක් කරන්න වෙලාවක් තියෙන්න නැතුව ඇති නේද?
0: සියද පාත්‍රේ විදහසා උදේ 7:50ට.
2: අනුන්ට කරපු සාපේ තමන්ට කැරකෙනකොට මොනව කළත් අය හරවන්න බෑ.
3: තව කෙනෙක් අපාය යන්න කියලා කෙනෙක් හිතනවද, ඒකේ විපාකෙන් තමන්මයි කියන අපායට ඇදිලා යන. ඒ නිසා මතක තියාගන්න, තමන් වපුරන දේ තමන්ටමයි එන්නේ.
2: පරණ කුණු හිතේ තියාගෙන පලිගන්න මග රැකන් ඉන්නේ හිත නිවන්න අකමැති මිනිස්සු.
3: කිසිවක් නොවෙච්ච ගානට ඒ සියල්ල හිතෙන් අමතක කරනවා. පස්සේ පලිගන්නවා කියලා හිතේ අස්සේ තියාගෙන ඉන්නේ. ඒ කෙනා සසරේ හිත වඩපු කෙනෙක්. පෙර සසරේ භාවනා කරපු කෙනෙක්. අන්න ඒ කෙනා උපතින්ම දී ඇඳ ඉරක් වගේ හොඳ නිවිච්ච හිතක් තියෙන කෙනෙක්.
2: සසර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැසන 7ට සියතහන්න.
4: සියත බණ මඩුව.
2: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකරුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ.
5: මිලාන් පැෂදායි ඩියුරම් පිටිවල ගුණේ පිරි මිලාන් පැස්ටා ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවන් ස්ටාර් කෙනෙක් කරන්න.
6: මිලාන් පැස්ටා
7: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගෙල් සුබසිරි වෙතින් මෙගා වට්ටම් නෝර් පිටිකල පොල් කිරි ඉතිරිය රුපියල් 580යි. ප්‍රීමා ස්ටෙලා චිකන් රසති නූඩල්ස් 5 පැක් එක ඉතිරිය රුපියල් 240යි. සමපෝෂ ඉතිරිය රුපියල් 175යි. දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරිය රුපියල් 120යි. කාගෙල් සුබසිරි
8: 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. මේක රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
9: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
10: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්
11: සිංහගිරි තොග අවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳ හිය නොහැකි වට්ටම්. Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
12: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
13: අම්ම සල්ලි දාන්නද?
12: ඔව් සල්ලි දාන්න.
13: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
12: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
14: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වයේ සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න.
15: ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
16: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
17: Theatre Between Lady Miss World Sri Lanka 2026
16: Sri Lankaya Rurajiniya Nabises Kanmana Jatyantara Varalat Ekama Sannamaya
17: Theatre Between Lady Miss World Sri Lanka 2026
2: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
18: Title sponsor. ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
19: Enchanter. The fragrance of French romance.
20: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
21: Oat Max High Strength Liquid Collagen. ඔබත් අදම භාවිතා කරන්න.

දස 6යි විනාඩි 3යි. වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනය ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු පොළොන්නරුව වකුගඩු රෝහලේ අනතුරින් සෞඛ්‍ය සේවකයෙකු කුමරුට ලබන මාස දෙක තුළ ජලගැලීම් අවදානමක් නිවාස කුලියට දෙන්නන්ට සැලකිලිමත් වන්නේ දෙනුම් දීම සූර්ය පැනල හිමියන්ගේ විදුලි භාවිතයට නව ක්‍රමවේදයක්
1: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දවසකට 8 දිනක් 9 දිනක් විතර රියානතුරු නිසා මිය යනවා. වැඩිම වශයෙන් මරණවලට සහ බරපතල තුවාලවලට උදුරන්නේ පාරේ ඇවිදගෙන යන අය. ඊළඟට පාපැදි වලින් සහ යතුරු පැදි වලින් යන අය.
2: ආසන පටි නීතිය හරහා මෝටර් වාහනයක ගමන් කළ හැකි මගින් සංඛ්‍යාව කිසිදු අයුරකින් සීමාවක් නොවන අතර විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නේ හැම අයෙකුම ආසන පටි පැළඳ සිටීම තහවුරු කර ගැනීම.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:30ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
4: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියා විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 0112200 NIBM The City University.
6: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ ලෙක්ෂස් මයි සීතා. සීතා හදවත් දිනු හිතවත්කම.
7: අරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
8: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
9: ඇලුමිනියම්නේ.
10: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 දක්වා පමණයි.
13: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්. මාස 60ක් දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
14: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියාව අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0711327477. Global University Partners, number 221, Dharmapala Mavata, Colombo 7.
15: කඩේත් ලොකු කරලා නේද?
16: නැතුව සර්, LB රන්නයි තියනකන් අපිට දියුණුවම තමයි.
15: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන්නය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ.
17: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
18: හතර දෙනාගෙන පොඩි කුස්සක් තියෙනවා.
19: මං නම් හිතන්නේ නැහැ.
17: දකින හින පිනින මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
20: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
21: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
17: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
22: බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.

0: සුවපුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල. පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් පුද්ගලය කුමියයයි. ලබන මාස දෙක තුළ ජල ගැලීම් අවදානමක්. නිවාස කුලියට දීම ගැන සැලකිලිමත් වන්නේ දැනුම් දී. සූර්ය පැනල හිමියන්ගේ විදුලි භාවිතයට නව ක්‍රමවේදයක්. රුමේෂ්ට ජපානයේදී නවහෙල්ලයක්.
1: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: කෑමු යද්දි පොල්වලට යන වියදම වැඩිද? කාර්යක්ෂමව පොල්වලින් පොල්කිරි ගන්න ඔබත් පොල් බ්ලෙන්ඩ් කරමාවිත කරන්න. රසත් වැඩි, ගුණත් වැඩි. සාක්කුවටත් වාසි. පොල් සංවර්ධන අධිකාරියේ පණිවිඩයකි.
3: මොකද බං අසනීපෙන් වගේ?
4: මේ පොඩි කැස්සක් විතරයි.
3: මං උඹ ගැන නෙවෙයි කිව්වේ, වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේනේ. ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරගන්න වෙයි.
2: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
5: NGK Plugs විශ්වාසය රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
0: බිනර පුර පසළොස්වක පොහෝ දිනේ අදයි. භික්ෂුණී ශාසනය ආරම්භ කරමින් කාන්තාවන්ට පැවිදි දිවියට එළඹීම සඳහා බුදුරජාණන් වහන්සේගේ අවසරය හිමි වූයේ අදවන් බිනර පුර පසළොස්වක පොහෝ දිනකයි. මහා ප්‍රජාපති ගෝතමී දේවිය තවත් කාන්තාවන් 500 දෙනෙකු සමග කසාවත් හැඳ හිස මුඩුකොට කිඹුල්වත් නුවර සිට විශාලා මහනුවර දක්වා පැමිණ පැවිදිවීම සඳහා බුදුරජාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා සිටියා. අග්‍ර උපස්ථායක ආනන්ද තෙරුන්ගේද මෙදිහත්වීමෙන් ගරුධර්ම 8ක් පිළිගැනීමෙන් පසු භික්ෂුණී ශාසනය පිහිටවීමට බුදුරජාණන් වහන්සේ අවසර ලබා දුන් බව ශාසන ඉතිහාසයේ සඳහන්. පොහෝ දිනය වෙනුවෙන් සියත TV සංවිධාන කළ ධම්රසදහර සජීව පොහොය වැඩසටහන අද විහාරස්ථාන දෙකක සිට සජීවීව විකාශය කරනු ලැබුවා. ඒ රාගම දඹුව ලංකාරාම විහාරස්ථානය සහ අමන්පොළ නාකොළගනේ රජමහා විහාරස්ථානයේ සිටයි. ධර්මදේශනා, ධර්ම සාකච්ඡා, කාව්‍යමය ධර්මදේශනා ඇතුළු වැඩසටහන් කිහිපයක් ඊට ඇතුළත්. අබන්පොළ නාකොළගනේ රජමහා විහාරස්ථානයේ පැවති ධර්මදේශනාව සඳහා වැඩම කළේ පූජ්‍ය කටියාවේ ආනන්ද හිමියන්.
6: මිත්‍යා දෘෂ්ටික කෙනෙක් බුදුරජාණන් වහන්සේට බයිනවා. දැන් අපි දකිනවනේ නේද, සමාජ මාධ්‍ය බුදුරජාණන් වහන්සේට බයිනවා, සංඝයාට බයිනවා, ධර්මයට බයිනවා. අපේ බුදුරජාණන් වහන්සේ දුන්න උපදේශය මොකද්ද? මහණෙනි, මගේ නුගුණ කියනවා නම් කවුරුරණ කෙනෙක් මට බයිනවා නම්, මගේ ධර්මයට කෙනෙක් බයිනවා නම්, මගේ සංඝරත්නයට කෙනෙක් බයිනවා නම්, ඒ බයින කෙනාට නුබලා බයින්ට දොස් කියන්න ගෙටෙන්න යන්න එපා. මං වෙනුවෙන් කෙනෙක් බයිනකොට උබලාට පුළුවන් නම් ඉවසන්න, මෛත්‍රී කරන්න, අන්න මගේ ශ්‍රාවකයා කියලා කිව්වා. යමෙක් බුදුරජාණන් වහන්සේට බයිනකොට බයින්න එපා බුදුහාමුදුරන්ට කියලා කෑ ගහගෙන යන්නේ නියම තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයා.
0: පොළොන්නරුව වකුගඩු රෝහලේ සිදු වූ පිපිරීමෙන් තුවාල ලබා සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඒ ඔහු පොළොන්නරුව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී

0: මියකුස්සත්තේ හබරණ පදිංචි 36 හැවිරිදී සෞඛ්‍ය කාර්ය සහායකයෙක්. තුවාල ලැබූ තවත් 6 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ. පොළොන්නරුව වකුගඩු රෝහලේ මුළුතැන්ගේ පරිශ්‍රයේ පිපිරීමක් සිදු වූයේ අද අලුයම 4ට පමණයි. ගෑස් කාන්දුවක් හේතුවෙන් පිපිරීම සිදු ඇති බවට සැක පළ කරන බවයි පොලිසිය සඳහන් කළේ. පිපිරීමෙන් රෝහලේ මුළුතැන්ගේ පරිශ්‍රයට සහ තවත් ගොඩනැගිලි කිහිපයකට හානි සිදු වුණා. පිපිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ පොලිස් කණ්ඩායම් සංඛ්‍යාව 2ක්. ඊට අමතරව ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්ද පරීක්ෂණයක් සිදු කරනු ලබනවා. හෙට බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේ සවස් කාලයේ වැසි ඇතිවිය හැකි බවයි. වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු වළක්වා ගන්නා ලෙස දැනුම් දී සිටිනවා. ලබන මාසයේ සහ ලබන නොවැම්බර් මාසයේ ජල ගැලීම් ඇතිවීමේ අවදානමක් පවතින බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාක්ෂ මලිත් ප්‍රනාන්දු සඳහන් කළේ.
1: දැන් පවතින කාලගුණික දත්ත අනුව අපි ගත්තොත් විශේෂයෙන්ම ඉදිරි දවස් කීපයක් දිවෙනේ නිරිත දිග ප්‍රදේශවල වැසි ඇති වේවි. විශේෂයෙන්ම වියලි කාලගුණයක් පැවතිච්ච ප්‍රදේශවල මේ මාසයේ අග, ඒ කියන්නේ 28 29 සහ ලබන මාසයේ ඉඳන් අවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට තත්ත්වයන් නිර්මාණය වේවි. තවදුරටත් එල් නීනියෝ තත්ත්වය ප්‍රබල වෙමින් පවතිනවා පැසිෆික් සාගරයේ ආශ්‍රිතව. ඉතින් ඒ අනුවම අත වශයෙන්ම අපි ගත්තොත් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල අපි පෙපුරෝ කතනවල තිබිච්ච විදිහටම වර්ෂාපතනයේ වර්ධනයක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇතැම් අවස්ථාවල අපිට ගම් වතුර තත්වයන් සඳහා සූදානම් වීම අවශ්‍ය විය හැකි. සාමාන්‍යයෙන් ගත්තත් ඔක්තෝබර් නොවැම්බර් ගම් වතුර තත්වයන් විශේෂයෙන්ම බෙංගාල බොක්ක සක්‍රිය වීමත් සමග ඇතිවන තත්වයන්. ඉතින් මෙවරත් අපි හිතනවා වර්ෂාවේ වැඩිවීම අනුව එවැනි තත්වයන් වලට අපිට සූදානම් වීම අවශ්‍ය වේවි.
0: ගංගා තුනක ජලමට්ටම් තවදුරටත් සුළු ගම් වතුර මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කුඩා ගඟේ ජලමට්ටම මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගම් වතුර තත්වයක පවතින බවයි. ගින්ගඟේ ජලමට්ටම සුළු ගම් වතුර තත්වයක් දක්වා ඉහළ ගොස් ඇත්තේ බද්දේගම ප්‍රදේශයෙන්. නිල්වලා ගඟේ ජලමට්ටම තල්ගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගම් වතුර මට්ටමක් දක්වා ඉහළ ගියා. සූර්ය බලශක්තියෙන් විදුලි උත්පාදනය සීමා කර නොමැති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
2: සූර්ය බලයෙන් පමණක් වහල මත ඇදිකරන ලද සූර්ය පැනල සහ ග්‍රවුන්ඩ් මවුන්ටඩ් සෝලා වලින් 1513ක් මේ අවුරුදු දෙක තුළ එකතු කරන්න කටයුතු කරලා තියෙනවා. එහෙනම් කවුරු හරි කියන්න උත්සාහ කරනවා නම් අපි මේ කාලය තුළ සෝලා වලින් ඇති කරන විදුලි ජනනය සීමා කරලා තියෙනවා කියලා මේ සංඛ්‍යාලේඛන දිහා බැලුවහම අපිට පේනවා ඒක එහෙම නැහැ කියලා. ප්‍රකාශයට පත් කරලා තියෙන ජාතික විදුලි බල ප්‍රතිපත්තියට අනුව අපිට ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ net plus කියන ක්‍රමය පමණයි. ඒතර ඉදිරියේදී අපි ක්‍රමවේදයක් හදනවා. දවල් කාලයේදී Taman ජනනය කරන ප්‍රමාණයෙන් කිසියම් ප්‍රමාණයක් භාවිතා කරලා ඉතිරි ටිකට අපි ගෙවීමක් කරන්න. හැබැයි රාත්‍රී කාලයේදී වැඩි පිරිවැයක් තරණ ඒකක භාවිතා කරනවා නම් ඒ සඳහා කිසියම් ගෙවීමක් ඒ භාවිතා කරන අය විසින් ගෙවන්න ඕන. ඒ නිසා දැනට තියෙන නිෂ්පාද ක්‍රමයට අමතර එකතු කිරීමක් කරලා අපි ඉදිරියේදී ඉක්මනින්ම දෙගොල්ලන්ටම අසාධාරණයක් නොවන විදියට කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. රාත්‍රී කාලයේදී අත්‍යවශ්‍ය පරිභෝජනයේ සඳහා විතරක් පාරිභෝගිකයා යොමු කරන එක තමයි මේකෙන් තියෙන බලාපොරොත්තුව.
0: ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර සඳහන් කළේ ජාතික විදුලි පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා පවතින බැටරි ධාරිතාව ප්‍රමාණවත් නොමැති බවයි.
3: අපිට මෙගාව 3000ක් තියෙනවා නම් සූර්ය බලාගාර වලින් ඇයි 3000ෙන්ම අපිට පද්ධතියට දෙන්න පුළුවන් අනිත් ඒවා මුකුත් කරගන්නේ නැතුව කියලා. අපිට එහෙම කරන්න බෑ. පද්ධතියේ ස්ථායීතාවය පවත්වා ගැනීම සඳහා පද්ධතිය පාලනය කර ගැනීමේදී අපි මිනිමම් ලෝඩ් එකක් අඩුම වශයෙන් මෙගාවට 700ක් විතර සම්ප්‍රදායික මැෂින් වලින් තියාගන්නවා. ඒ සම්ප්‍රදායික මැෂින් වලින් තබා ගැනීමත් එක තමයි අපි පද්ධතියේ ස්ථායීතාවය තියාගන්නේ.
0: සූර්ය බලශක්ති ගබඩා පද්ධති ධාරිතාව පුළුල් කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ සභාපති ආචාර්ය ප්‍රදීප් පෙරේරා කියා සිටියේ.
4: අපි දීර්ඝකාලීන සැලැස්ම යාවත් කලින් කිරීමක් කරලා ඒ සඳහා අපි වාර්තාවක් හදලා තියෙනවා. අපි දැන් ඒක කැබිනට් අනුමැතිය සඳහා ලබන සුමාරණේ ඉදිරිපත් කරනවා. එමගින් අපි මෙගවට් 1400කට ආසන්න ප්‍රමාණයක් නව සූර්ය බල ධාරිතාවක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. ඊට අමතරව තවත් මෙගවට් 1240ක් අපි බැටරි හැටියට ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ මෙගවට් 1240න් මෙගවට් 160ක් අපි දැනටමත් ලන්සු කැඳවල තරඟකාරී ක්‍රමවේදයක් තුළින් ආයෝජකයන් සඳහා ඒවා පිරිනමලා තියෙනවා. එයින් බැටරි පද්ධති දෙකක් මේ වෙනකොට පද්ධතියට සම්බන්ධ කරලා තියෙනවා. ඉති බැටරි පද්ධති 14 ඉදිරි මාස දෙක ඇතුළතදී පද්ධතියට සවි වෙනවා.
0: මෙම පියවර මගින් විදුලි බිල පහත දැමීමට හැකි කාල සීමාව පිළිබඳ අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් විමසීමක් කළා.
2: මේ සැලැස්ම තුළ පේන්නේ වැඩිපුර සූර්ය බලය සහ පුනර්ජනනීය ප්‍රභවය අරගෙන ඉවරලා ජනන පිරිවැය අඩු කරගන්න එක. ඒකට නිශ්චිත ටයිම් ලයින් එකක් කියන්න අමාරුයි. හැබැයි ක්වාටකින් ක්වාටකට තමයි අපේ සබ්මිෂන් එක කරන්නේ. ඔතන මේ දේවල් ක්‍රමිකව එකතු වෙනවත් එක්කම අපේ ජනන පිරිවැය අඩු වෙනකොට ඒක හැම ක්වාටකේදීම PC එකට කරන සබ්මිෂන් එකේ අඩු වෙනවා. ඒතර ඒකට අනුව තමයි ටැරිෆ් එක ගණනය කිරීම කියන එක කරන්නේ. එහෙනම් ප්‍රතිශතාත්මකව අපිට කියන්න බෑ මෙන්න මෙච්චර කාලේ වෙනකොට මෙහෙම අඩුවේ කියලා. මේව එකතු වීමත් එක්ක ලැබෙන වාසිය හැම ක්වාට එකේම පාරිභෝගිකයට ටැරිෆ් රිවිෂන් එකේ හරහා ලැබෙනවා.
0: 2030 වසරේදී විදුලි ගාස්තුව 30%කින් පහත දැමීම අරමුණ බවයි සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති විජේන්ද්‍ර බණ්ඩාර කියා සිටියේ.
5: මොකද අපිට ඉලක්කයක් තියෙනවා 2030 වෙනකොට විදුලි බිල 30%කින් අඩුකරන්න, සහ තව ඉලක්කයක් තියෙනවා 70%ක් වුණ පුනර්ජන්‍ය බලශක්තියෙන් එකතු කරන්න පද්ධතියට. ඇත්තටම ඒක සාර්ථකව ගමන් කරනවා. දැන්ටත් 60%කට වැඩි ප්‍රමාණයක් අපේ බලශක්තියෙන් පුනර්ජන්‍ය බලශක්තියෙන් එනවා.
0: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ලබන වසරේදී නව වැඩපිළිවෙලකට යොමු විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ප්‍රකාශයක් නිකුත් කරමින්.
6: විමල් රත්නායක ඇමතිවරයා කෙතරම් උගම් ඇනුවත් අපි IMF ගිවිසුම අවසාන කරලා ඉවත් වෙනවායි කියලා අපි විශ්වාස කරනවා. මේ කැළඹුණු ගෝලීය තත්ත්වය තුළ IMF නැංගුරම් පොළ රටට අවශ්‍යයි. හැබැයි ඒක යා යුත්තේ අලුත් ගිවිසුමක් තුළ. ඒ අලුත් ගිවිසුම තුළ ඇත්ත වශයෙන්ම ඒ ගිවිසුම හරහා රටේ ජනතාවට පීඩනකාරී, අසහනකාරී මහා අලුත් වැඩපිළිවෙලක් 2027 මාර්තු මාසෙන් පසුව IMF එකත් එක්ක අවශ්‍යයි කියන එක මම කියනවා.
0: ආණ්ඩුවේ උපක්‍රම අසාර්ථක වූ බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා කියා සිටියේ.
7: ඔයගොල්ලන්ට උමනාව තිබ්බේ පාර්ලිමේන්තුවල අපේ කට්ටිය ගෙනල්ලා නිවුස් එකක් ඇති කරගන්න. නමුත් අපි ඒ අය නෙමේ පාර්ලිමේන්තුව ගිනි තියන්න. පාර්ලිමේන්තුවට බෝම්බ ගහපු කණ්ඩායම ඒ විදියට අපි හැසිරෙන්නේ නැහැ.
0: ආණ්ඩුවට ඡන්දය ප්‍රකාශ කළ පාර්ශව ආණ්ඩුව සිදු කරන ක්‍රියාකාරකම් වලටද වගකිව යුතු බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි සඳහන් කළේ.
8: පොහොට්ටුවේ අය ආණ්ඩුවට ඡන්ද දුන්නා. සමහරවිට අපේ පක්ෂයත් මේ ආණ්ඩුවට ඡන්ද දුන්නා. මේ සියලු දෙනා එකතු වෙලා තමයි මේ ආණ්ඩුව හැදුවේ. මේ ආණ්ඩුව තමයි මේ වැරදි විදිහට ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධනය කරේ. ඒ නිසා මේකෙන් වෙන විපාක සියල්ලගෙම වගකීම එයාටත් තියෙනවා කියලා එයා මතක තබා ගන්න ඕන. ඡන්දේ පාවිච්චි කරද්දී කාටද පාවිච්චි කරලා ඒගොල්ලෝ ජයග්‍රහණය කරුවේ? ඒ ජයග්‍රහණේ ප්‍රතිඵල භුක්ති විඳින්න දෙන්නේ ඒගොල්ලන්ට. දැන් දවසෙන් දවස ඒගොල්ලන්ට ප්‍රතිඵල පෙනිපෙනි තියෙනවා. ඒගොල්ලෝ භුක්ති විඳලා ඒගොල්ලෝ තේරුම් ගනි මොකද්ද මේ අපි කරගත්තේ.
0: විපක්ෂයට එක් අරමුණක් වෙනුවෙන් කටයුතු කිරීමට නොහැකිව ඇති බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ.
9: සමගි ජන බලවේගය ගෙනලා ඒගොල්ල පෙන්නවා මෙන්න ආණ්ඩු විරෝධී බලය කියලා. නමුත් ඒක එක සැරයක් පෙන්නන ඒගොල්ලන්ගේ ගැලවිජ්ජාව. ඒ ගැලවිජ්ජාවෙන් මේ රටේ මිනිස්සු ඔක්කොම ඒකට හසු වෙන්නේ නැහැ. ඒ වගේම පොහොට්ටුව අද වෙනම ගමන් කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ගමන් කරනවා. අද ඒගොල්ලන්ට එක රොත්තකට එකට එකතු වෙලා එක ඉලක්කයක් උඩ යන්න බැරි තරමට මේ රටේ මාලිමා රජය ජනතාවගේ හිත්වලට ඇතුල් වෙලා තියෙන බව අපි කිව යුතුව තිබෙනවා.
0: කුලි පදනම මත නිවාස සහ වාහන ලබා දීමේදී සැලකිලිමත් විය යුතු බව පොලිසිය ජනතාවට දැනුම් දී සිටිනවා. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මෙදවත්ත සඳහන් කළේ පසුකිය කාලයේදී සොයාගත් මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ බොහෝ ප්‍රමාණයක් කුලි පදනම මත ලබාගත් ස්ථානවල සංගවා තිබූ බවයි.
10: මත්ද්‍රව්‍ය සහ ඔය නීතිරු දේවල් අවි ආයුධ වගේ දේවල් අපිට හසු වෙන්නේ කුලියට ගත් ස්ථානවල. මොකද හේතුව නොයෙක් පෙරටේ ජනතාව පුරුදුලා දෙනවා. කිසිම නොකර ඕන කෙනෙකුට තමන්ගේ නිවස කුලියට දෙන්න, තමන්ගේ ව්‍යාපාර ස්ථාන කුලියට දෙන්න. ඒ නිසා ඒවා හොයා වෙනව කරන්න ඕන. මොකද ඒව දෙයක් වුණොත් එම ඔබත් ඔබ කියන්න ඕන. ඔබගේ නිවසක් නැත්නම් ඔබගේ ස්ථානයක් කුලියට දීලා ඔහු අපරාධයට හුරුවොත් ඔබත් ඔබ කියන්න ඕන. ඒ නිසා ඒකට බොහොම කල්පනා ඉන්නවා. තමන්ගේ වටපිටාව ගැවසෙන නන්නන පුද්ගලයන් සැකර පුද්ගල සමඟ තොරතුරු තිබුත් අපිට දැනුම් දෙන්න. කෑම අපරාධ නිදාන වාහන කුලියට ගත වාහන සැපයුම් කර වාහන. ඒ නිසා ඒකට අවදින් ඉන්න ඕන. අනිවාර්යෙන්ම කාටද මේ වාහනේ කුලියට දුන්නේ? මොකක්ද එයාගේ දුරකථන අංකය? මොකක්ද ඔහුගේ හැඳුනුම්පත් අංකය? මොකද ලිපිනේ? ඔහුගේ ඉන්නේ කොහෙද? එහෙම දෙන්න බෑ.
0: මේ අතර දෙහිවල සිරිසංගබෝ මාවතේ පිහිටි නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කර දරුවන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බස්නාහිර පළාත දකුණ දිසාපරාධ විමර්ශන කොට්ටහෂයේ නිලධාරීන් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල පොලිස් වසමේදී. සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු පසුගියදා රිදීමාලියත් දහා දෙහිවල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම මත ඊයේ පස්වරුවේ ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනාව මත අදාළ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. සිය සාම සැලැස්ම පිළිබඳ ඇමරිකාවේ නිල ප්‍රතිචාරය අපේක්ෂාවෙන් සිටින බව ඉරානය පවසනවා. ඉරානය මේ බව සඳහන් කළේ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ සැලැස්ම ප්‍රතික්ෂේප කර ඇති බවට ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමගයි. ඉරානය සඳහන් කළේ කටාර් රාජ්‍ය හරහා සිය යෝජනාවලිය ඇමරිකා වෙත ඉදිරිපත් කර ඇති බවයි. ඒ සඳහා ඇමරිකා ජනාධිපතිවරයා මේ දක්වා නිල ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද ඉරානය ප්‍රකාශ කළා. දින හතක් තුළ යුද්ධය අවසන් කිරීම සහ හොමු සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා ඉරානය විසින් ඇමරිකා වෙත අදාළ මාර්ග සිතියම ඉදිරිපත් කරනු ලැබුවා. මේ අතර හොමු සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඇමරිකාව වගකිව යුතු බව ඉරානය චෝදනා කර සිටිනවා. එරට ජනාධිපති මසූද් පෙෂෙෂ්කියන් සඳහන් කළේ ඇමරිකාව සමග සාකච්ඡා සිදු කිරීම පිළිබඳ තවදුරටත් විශ්වාසයක් නොමැති බවයි. සෑම සාකච්ඡාවකින්ම පසු තම රටට ප්‍රහාර එල්ල වූ බවද ඔහු පෙන්වා දුන්නා. ඊට සමගාමීව සම්බාධක පැනවීමද සිදු වූ බවයි ඉරාන ජනාධිපතිවරයා කියා සිටියේ. ක්‍රීඩා සියත. සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්. ආසියා ක්‍රීඩා උළෙලේ අනිද්දා පැවැත්වෙන හෙල්ල විසිකිරීමේ තරගය සඳහා රුමේෂ් තරංග මනා සූදානමකින් පසුවන බව ඔහුගේ පුහුණුකරු ටෝනි ප්‍රසන්න පවසනවා. ඔහු සියත ප්‍රවෘත්ති වෙත පැවසුවේ පුහුණු වීමද සාර්ථකව අවසන් කළ බවයි.
11: රුමේෂ්ගේ සියලු පුහුණු කටයුතු අදින් අවසන් කරා. පුහුණුවෙන් කටයුතු 28 වෙනිදා තරගයේ සූදානම් වෙනවා. හොඳ මානසික මට්ටමින් ඉන්නවා. අපි හිතනවා ආසියානු වාර්තාවක් සමගම රන් පදක්ම දිනා ගන්න. ඒක තමයි එකම අපේ දින අභිප්‍රාය. රුමේෂ් ඉදුත් ඉන්නේ හොඳ මානසික මට්ටමේ. රුමේෂ් එකම ඉලක්කය ඒක තමයි. ඒ වගේම අපිට ක්‍රීඩා මාත්‍යංශයෙන් අලුත් ජවලින්නයක් ලැබුණා. ස්වීඩනින්දා ජපාන් වලට ගෙනලා දුන්නා. ඒකෙන් තමයි දවසට ට්‍රේනින් කරේ.
0: මේ අතර ආසියා ක්‍රීඩා උළෙලේ චීනය පදක්කම් සටහනේ පෙරමුණගෙන සිටිනවා. ඒ රන් පදක්කම් 106ක් සමග සමස්ත පදක්කම් 173ක් දිනා ගනිමින් ජපානය පදක්කම් සටහනේ දෙවන ස්ථානයට පත් වුණා. ඒ රන් පදක්කම් 31ක් සමග සමස්ත පදක්කම් 126ක් දිනා ගනිමින් රන් පදක්කම් 16ක් සමග සමස්ත පදක්කම් 73ක් දිනාගත් දකුණු කොරියාව පදක්කම් සටහනේ 3 වන ස්ථානයේ පසුවනවා. යලි සිරස්තල. පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් පුද්ගලයේ කූමියයයි. ලබන මාස දෙක තුළ ජලගැලීම් අවදානම්. නිවාස කුලියට දීම ගැන සැලකිලිමත් වන්නේ දෙනුම් දීම්. සූර්ය පැනල හිමියන්ගේ විදුලි භාවිතයට නව ක්‍රමවේදයක්. රුමේෂ්ට ජපානයේදී නව හිල්ලයක්. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
12: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Countdown.
1: රජනිකාන්තගේ ජේලර් 2 මූවි එකේ දවසින් දවස කැරක්ටර්ස් රිවීල් කරන වැඩෙත් එක්ක මූවි එක ගැන ලෝකෙ පුරාම ෆෑන්ස්ලා කතා කරන්න ආරම්භ වෙනවා.
2: විද්‍යා බාලන්ගේ කැරක්ටර් එකත් ළඟද යාලා රිවීල් කරලා තිබ්බා. කාන්තා කියන දරුණු පෙනුමක් තියෙන කැරක්ටර් එකකින් තමයි විද්‍යාව මේ පාර අපිට මූවි එකෙන් බලන්න පුළුවන්.
1: ඉස්දේ සූර්යා ඉන්නේ බෝධිකල්ප කියන කැරක්ටර් එකෙන්. ඒ වගේම මලයාලම් ඇක්ටර් සුරාජ් ඉන්නේ දිලීප් කියන කැරක්ටර් එකෙන්.
2: මේ තුන්දෙනාම එකතු වෙන්නේ රජනිකාන්තගේ ටයිගර් මුත්තුවෙල් පාණ්ඩියන් කියන කැරක්ටර් එකත් එක්ක.
1: ඒ විතරක් නෙවෙයි, මොහන්ලාල්, ශිවරාජ් කුමාර් වගේ සවුත් ඉන්දියන් සුපර් ස්ටාර්ස්ලත් මේ මූවි එකේ ඉන්න නිසා ජේල 2 කියන්නේ ස්ටාර් පවර් එකෙම පිරුණු සුපර් මූවි එකක් වෙන්නයි යන්නේ.
0: Talk of the Town.

0: අනුන්ට කරපු සාපේ තමන්ට කැරකෙනකොට මොනව කළත් අය හරවන්න බෑ.
1: තව කෙනෙක් අපාය යන්න කියලා කෙනෙක් හිතනවද ඒකේ විපාකෙන් තමන්මයි කියන අපායට ඇදිලා යන්නේ. ඒ නිසා මතක තියාගන්න තමන් වපුරන දේ තමන්ටමයි එන්නේ.
0: පරණ කුණු හිතේ තියාගෙන පලිගන්න මගරකන් ඉන්නේ හිත නිවන්න අකමැති මිනිස්සු.
1: කිසිවක් නොවෙච්ච ගානට ඒ සියල්ල හිතෙන් අමතක කරනවා. පස්සේ පලිගන්නවා කියලා හිතේ අස්සේ තියාගෙන ඉන්නේ. ඒ කෙනා සසරි හිත වඩපු කෙනෙක්. පෙර සසරි භාවනා කරපු කෙනෙක්. අන්න ඒ කෙනා උපතින්ම දීයන්ද ඉරක් වගේ හොඳ නිවිච්ච හිතක් තියෙන කෙනෙක්.
0: සසර ගමනෙන් එතර වෙන්න නිවන හොයාගන්න හෙට උදැසන 7ට සියතහන්න
2: සියත බණමඩුව
0: මෙවර දේශකයාණෝ පූජ්‍ය ගලිකමුවේ ඥානතිප්ප ස්වාමින් වහන්සේ.
2: ඇයි මට අයිති හැමදේම මගින් ඈත් වෙන්නේ?
3: ඈතුන දේවල් ගැන හිතද්දී ළඟින්ම ඉන්න අය වට පේන්නේ නැනිකෙන්.
4: අරන් එන ආදරණීය තරුවක් අගෝස්තු 6 වෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වලදී
5: සිංහගිරි තොගවසන් කිරීමේ මහා සේල් 60% දක්වා ඇඳහිය නොහැකි වට්ටම් Samsung, Hisense, Panasonic ඇතුළු හොඳම බ්‍රෑන්ඩ්ස් වල ගෘහ විදුලි උපකරණ මිලදී ගන්න. සැප්තැම්බර් 24 25 26 කොළඹ 7 ජාත්‍යන්තර කාන්තා සමිති ශාලාවට ඔබත් එන්න.
6: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ පොලේ.
7: Learn with Slate, grow with Hemas. Study nursing at Althea. Scholarship saha aniwarya rakiya avastha. Adama idum karanna Slate and Hemas. Adhyapane saha saukhye samuhika shaktiya.
8: Hari giye hari matanata giye inda. LOLC ekenne loan ekak gatte.
9: Maath hariyanna kiyala hari tanatama yannone.
10: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
11: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL Fire Guard Wire. දැන් දම් පාටින් ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
12: ඒක හරිම අපූරු ලෝකයක්. හරියට Alice in the Wonderland වගේ.
13: පොඩි පරහකට තියෙන්නේ මේ කතාවේ ඇලිස් නෑ. ඒ වෙනුවට දැනට ඉන්නේ මම. ප්‍රශ්නයක් නෑනේ.
12: Music. කතා කරන සත්තු දුම්පිමින නිල් පාට දළඹුව වෙනුවට ඒ තිබ්බි ලෝකෙ තියෙන වටිනාම දේවල්. සෝනි, අයිවා, ෂාප්, LMG. ආ, තේක්ක බඩුවල ලස්සන.
14: ඔය ඔක්කොම ගන්න දැන් පොඩි ගානක් දාලා බැලන්ස් එක ටික ටික ගෙවන්න පුළුවන්. තේරුණාද?
12: එයාගේ නම සීතා. සීතා! මට කෑගැස්සුනානි. එතකොට මට හැරුණා. වයිෆ් සේරම අහගෙන ඉඳලා පහුවෙද්දම මා ගෙදර ගියා. අතටත් එයා විශ්වාස කරන්නේ නෑ මගේ ඔය සීතා ඉන් ද වොන්ඩර්ලෑන්ඩ් සිහින.
15: ලොව අනර්ග සන්නාමවල ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ සඳහා සීතා සහ ලෙක්ෂස් බයි සීතා දැන් රට පුරා.
16: මෙන්න ප්‍රශ්නය. අතීතයේදී ගවයන් රැකබලාගත් පුද්ගලයන් ජීවත් වූ ගම 1. කසීකාර ගම 2. ගෝපාල ගම.
17: ඉස්කෝලේ 9 වසරේ ඉගෙන ගන්න ගාල්ලේ තිසංග දුල්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
18: යතෝ පොකට් මනි.
17: සතිය දවස් පහේම උදේ 5යි කාලට 100 FM අහන්න.

රාත්‍රී 7යි විනාඩි 1යි. වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවේ තින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවේ යන්න. නැතිනම් අමතන්න 0112 939 03.

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: තොරතුරු නෑ, දත්ත නෑ, උපාධිධාරීන්ගේ රැකියා විරහිත භාවය පිළිබඳව
2: සිතුවන්ත වෙනවා. අපිට ඒ තරම් හොඳින් බෝලේ පුස්සල දුන්න එක ගැන අපිට ඩෑෂයක් ගන්න තියෙනවා.
1: අවුරුදු දෙකයි රටට සුබයි කියනවා.
3: ගරු මන්ත්‍රීතුමා පොයින්ට් බෝඩ් එකක් නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
4: සෑම
0: දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
5: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ජිමී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
6: දැන් හිතන පරක්කුවට LB ෆයිනෑන්ස් එකෙන් නිවාස ණයක්. ඔබ වෙනුවෙන්ම වෙන් වූ සබඳතා කළමනාකරුවෙක් ඉන්න නිසා රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB ෆයිනෑන්ස් එකට එන්න.
7: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
8: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
9: අවන්ස් ටිකෙන් ටික පේ.
10: ඔබත් A level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011732000. NIBM The City University, the place to be.
11: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
12: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
13: හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න. Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාදිලි සඳහා 60% දක්වා වට්ටම්, මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න. අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට.
14: Miss හොඳ cool.
15: Cool. මොකද මම hot නේ.
14: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
15: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරට අහල පුරුදු ඇති.
16: Oh my god.
14: ඔටි මිස් සුදු කොච්චි.
17: Hot and spicy with සුදු කොච්චි.
16: කොච්චි.
18: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
14: මිස් මිස්. Excuse me miss.
15: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි. පුතා දැන් ඉස්සර වගේ නෑ. කොයි වෙලාවෙත් පුතේමයි.
14: ඉතින් කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
15: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
14: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
15: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
14: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න.
15: සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
18: සියත පොකට් මනි අනුග්‍රහය.
19: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook by Fitch. මුල්‍ය සහගත. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.

0: Weekend Theater.
1: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා

0: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
1: හුඟක් වෙලා කල්පනා කරලා ජුලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
2: අහසින් වැටෙන එක.
1: ඔව් කියනකෝ අහසින්.
2: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
1: කියනකෝ.
2: අර අහසින් වැටෙන එක දීපින්දක් කරා.
1: ජුලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකානම උස්සගන්නපා. අහසින් වැටෙන එක දීපින්දුවක්වත් මේ රූබිකන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
3: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM breakfast drive අනුග්‍රහය
4: පොළොවේ රංගස්වනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15%ක් ප්‍රයිම අපෙන් දකින හීන ඔබේම කරගන්න දැන්ම අමතන්න 13:22 ප්‍රයිම් ගෲප් මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි කොන්දේසි සහිතයි
12: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඔස්ට්‍රේලියාව නවසීලන්ත සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
13: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස් තරම්
14: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45%ක් දක්වා තම් දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
16: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
17: 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
18: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බටල්වත්තපට
19: real mapat experience එකකට නැල්වත්තපට
3: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 රෝද රටය David Pieris e-mobility වෙතින් 011 4700 750.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් loan එකක් ගත්තේ
5: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
12: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයේ
2: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
8: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
13: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
17: Let's be a jet.
2: David Pieris Automobiles within GWM Hybrid ha plug-in hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 ha Tank 500 ratha then Union Place GWM Experience Center within
10: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
1: Avance ken ona deyak adagewanna ganna
7: Avance ticket tika pay
6: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekek PayPal withdrawals credit card facility loans multi currency access සහ තවත් බොහෝ දේ.
16: අදම combank.lk වෙත පිවිසෙන්න.
19: ආවා ආවා. තට්ටු ගණන් හදන්න, කොට්ට ගණන් දිනන්න ඉන්සි සංස්ථා ස්ලැබ් වරම්.
0: වැඩි විස්තර සඳහා 0779 6767 67 මිස් කෝල් එකක් දෙන්න.
20: Stars Milan Pasta. යුරෝප පිටවල ගුණේ පෙරී. Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා ස්ටාර් කෙනෙක්
21: කරන්න. Stars Milan
0: Pasta. කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම්පාටින්. ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා
22: Dulux Aquatic Dam Protect වතුරට ලං වෙන්නවත් බෑ. Algae, fungus, dirt වලට
9: කිසිම චාන්ස් එකක් නැහැ.
11: ගුවන් ටිකට්පත් මිසක් පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
22: සකල්පනා බාවෙලා පායලා රැපුනා.
23: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
24: ඔයාට මෙහෙම හිතෙනවා.
25: අපි ආයේ හමුනො වෙන.
23: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැනේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ.
26: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
27: සින්දු සියත අනුග්‍රහය.
28: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු තිසිලාරේ චන්දරේ.
29: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
30: අතාරින්න බෑ වගේද?
29: නෑ ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
31: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවලදී ඔබේ පැරණි හා පළතුරු රණාභරණ විලිතපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් එන්න ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
32: මෙන්න ප්‍රශ්නය. අතීතයේදී ගවයන් රකබලාගත් පුද්ගලයන් ජීවත් වූ ගම 1 කසීකාර ගම 2 ගෝපාල ගම.
33: ඉස්කෝලේ 9 වසරේ ඉගෙන ගන්න ගාල්ලේ තිසංග දුල්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරේ ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
34: පොකට් මනි
33: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
34: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව.

0: ප්‍රකාශයක් ලබා ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරියවන ශිරන්ති රාජපක්ෂ මහත්මියට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ හමුවේ ඊයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතත් ඇය එහි නොපැමිණි බව උසස් පොලිස් නිලධාරීෙක් පැවසීය. කෙරෙහි සිංගප්පූරු යන අතර තමයි මං හිතන්නේ එයාපෝර්ට් එකේදී දීලා තිබුණේ මේ කැඳවීම. පවුල කට්ටියට හරි කරදරයක බාප්පා කෙනෙක් විතර පුටුවෙන් වැටෙනවා උසාවියෙන්ද තියෙනකොට. අම්මලට සනීප නැහැ පුතාලා හිරගෙවල් වල. මේ මන්ද මේ මිනිස්සුන්ට වෙන වැඩක් කරන්න වෙලාවක් තියෙන්න නැතුව ඇති නේද?
1: සියත පාත්‍රේ විදසා උදේ 7:50ට
2: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල් සුත්සිරිවතින් මෙගාවට්ටම් වෛරහා චිකන් සොසේජර්ස් ඉතිරිය රුපියල් 410යි මෙටෝලි ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරිය රුපියල් 375යි කොකා කෝලා ඉතිරිය රුපියල් 150යි එලිෆන්ට් හවුස් වැනිලා අයිස්ක්‍රීම් ඉතිරිය රුපියල් 450යි කාගිල් සුත්සිරි
3: After levels psychology biomedical science and nursing study කරන්න එල්ටිය සමග එකතු වන්න පිවිසෙන්න www.slit.lk slit and hemas අධ්‍යාපනය සහ සෞඛ්‍ය සත්කාරයේ සාමූහික ශක්තිය
4: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
5: මහත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්
6: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස් ඇලුමිනියම් ඕනතරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්

0: ගෙනෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුවක් ඔබේ වර්ධනයට
3: ලෝකපුර බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්
4: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp මැසේජ් එකක්.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට 100FM අහන්න.
4: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියත පොකට් මනි. බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
6: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
5: ශ්‍රී ලංකේ රූරජනය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
6: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
1: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
7: ටයිටල් ස්පොන්සර්
8: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරුවෙන් බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න
9: එන්චාන්ටර් The fragrance of French romance.
10: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
11: Oat Max High Strength Liquid Collagen, obat adama bhavita karan.

දැන් වෙලාව රාත්‍රී 8යි. වේලාව ඔබ වෙත ගෙනාවේ. තවමත් ඔබේ අලුත් Toyota වාහනේ ගැනද හිතන්නේ? Toyota ලංකාවෙතින් පැවති මිලටම ඔබේ සිහින වාහනය මිලදී ගන්න. තොග සීමිතයි. ඔබේ වාහනය වෙන් කරවා ගන්න අදම Toyota ලංකාවෙත යන්න. නැතිනම් අමතන්න 0112939.3

0: ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: දවසකට 8 දිනක් 9 දිනක් විතර රියාන සුරු නිසා මිය යනවා. වැඩිම වශයෙන් මරණවලට සහ බරපතල තුවාලවලට උදුරන්නේ පාරේ ඇවිදගෙන යන අය. ඊළඟට පාපැදි වලින් සහ යතුරු පැදි වලින් යන අය.
2: ආසන පටි නීතිය හරහා මෝටර් වාහනයක ගමන් කළ හැකි මගින් සංඛ්‍යාව කිසිදු අයුරකින් සීමාවක් නොවන අතර විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නේ හැම අයෙකුම ආසන පටි පැළඳ සිටීම තහවුරු කර ගැනීම.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට 10:00 12:00ට සවස 6:30ට 7:00ට ප්‍රවෘත්ති. තායිලන්ත යන්නේ සංචාරක ගමනාන්තයක්.
3: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
4: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
5: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492 0718132777.
6: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ.
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
8: පුතා දැන් ඉස්සර වගේ නෑ, කොයි වෙලාවෙත් පුතේමයි.
9: කොච්චර හොඳයිද? අනික උදේට ඉස්කෝල යනකොට සියත පොකට් මනිය අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා.
8: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු.
10: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
8: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝල යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
10: දැන්ම පොඩ්ඩකේ 9යි වසරයි 0714151 WhatsApp කරන්න.
8: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
11: සියත පොකට් මනි අනුග්‍රහය.
12: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
14: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
15: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB minus stable outlook වලට තරබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජික.
16: සියත ටෙලි දෙපය. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් දෙන්නවද?
8: මොකද මේ වගේ කියන්නේ?
16: සමතන ඇති, සමත හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
18: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ?
19: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත ටීවී තුලින්.

0: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නෑ.
1: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
0: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නෑ. සුදු පාට කිව්වම
1: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
0: තේරුම් ගැනීමයි සැනසීමයි.
1: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න. හොඳම මිලට අදම ගන්න සිංහගිරියකට එන්න Samsung, Hisense, Panasonic, SGL ඇතුළු හොඳම මාධ්‍ය සඳහා 60% දක්වා වට්ටම් මාස 60% දක්වා පොලි රහිත වාරික ගෙවීමේ ක්‍රම සැප්තැම්බර් 30 වෙනිදා දක්වා පමණයි. ඉක්මන් කරන්න අදම එන්න ළඟම ඇති සිංහගිරි ප්‍රදර්ශනාගාරයට. ඔබ A-level අවසන් කළ සිසුවෙක්ද NIBM The City University සමගින් ඔබේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ Russia විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011732000 NIBM The City University The place to be.
1: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
2: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
3: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
2: රැයක් පුරා විඳින පැයක්
4: රැදායයි
2: ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ 10ට සියත අහන්න.
5: මෙන්න ප්‍රශ්නය. යුදගනාව දාගැබ ඉදිකරන ලද රජතුමා වන්නේ 1. මහා පරාක්‍රමබාහු රජතුමා 2. දුටු ගැමුණු රජතුමා.
6: ඉස්කෝලේ අට වසර ඉගෙන ගන්න පාදුක්කේ මනුති සෙනේකා

0: යස්තිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්න. ඔයා ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්න. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
1: යත පොකට් මනි.
0: සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.

0: Theater.
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයිනපුරා.

0: සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි. DHCC බැංකුව ඔබේ වර්ධනයට.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් ඇන්ඩ් සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් ඇන්ඩ් සන්ස්.
4: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
5: Theatre Between Lady Miss World Sri Lanka 2026
4: Sri Lanka Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
5: Theatre Between Lady Miss World Sri Lanka 2026
1: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
6: Title sponsor. ඔබේ සමට දිගුරන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
7: Enchanter. The fragrance of French romance.
8: Freshen your clothes with Scentify. Scentify. 1001 uses, one solution.
9: Oat Max High Strength Liquid Collagen. ඔබත් අදම භාවිතා කරන්න.
3: Theater. Tele Depair. අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
10: මාව දැකලා හැංගුණානේ.
11: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
3: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දුම්බිල්ලින් පිරින නගරයක්.
12: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්න නෑනි.
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
5: සියත ටීවී තුලින්.

0: මිස් හොද්ද කූල්ද
1: කූල් මොකද මම හොට්නේ
0: ඒකනං ඇත්ත මිස් මිස් දැකල පුරුදුයුත් වගේ
1: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමහරුට අහල පුරුදු ඇති
0: අඩේ මිස් සුදු කොච්චි
2: Hot and spicy with Sudu Kochi. Kochi.
3: Moni Siyatama, Havasa Dekata, Sudu Kochita. Kochita.
0: Miss, miss. Excuse me, miss.
1: No, no, no. Ummanang show time me kedu vitarai.
4: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ දේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492 0718 392 477. Global University Partners, Number 221, Dharmapala Mavata, Kolombo 7.
5: Pravurthi saha, pravurthi valata eha giya pravurthi.
6: දවසකට 8 දිනක් 9 දිනක් විතර රියාන සුරු නිසා මිය යනවා. වැඩිම වශයෙන් මරණවලට සහ බරපතල තුවාලවලට උදුරන්නේ පාරේ ඇවිදගෙන යන අය. ඊළඟට පාපැදි වලින් සහ යතුරු පැදි වලින් යන අය.
7: ආසන පටි නීතිය හරහා මෝටර් වාහනයක ගමන් කළ හැකි මගින් සංඛ්‍යාව කිසිදු අයුරකින් සීමාවක් නොවන අතර විශේෂයෙන් අපි අවධානය යොමු කරන්නේ හැම අයෙකුම ආසන පටි පැළඳ සිටීම තහවුරු කර ගැනීම.
5: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති උදෑසන 6:30ට 10:30ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති
1: පුතා දැන් ඉස්සර වගේ නෑ කොයි වෙලාවෙත් පුතේමයි
8: ඉතින් කොච්චර හොඳයිද අනික උදේට ඉස්කෝලේ යනකොට සියත පොකට් මනි අහලා අහන ප්‍රශ්නෙට හරියටම උත්තර දෙනවා
1: එහෙනම් අපි පුතාව පොකට් මනි චැලෙන්ජ් එකට රෙජිස්ටර් කරමු
9: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
1: අහවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
9: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 152ට WhatsApp කරන්න.
1: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
3: සියත පොකට් මනි අනුග්‍රහය.
10: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සහකෝකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
11: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා. මං නම් හිතන්නේ නැහැ.
11: දකින හීන පෙනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
13: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
14: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙල්ලෝ ටිකක්.
11: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
15: We can.

0: හුඟක් වෙලා කල්පනා කරලා ජූලියස් සීසර් අහස දිහා බලලා තව වචනයක් කිව්වලු.
1: අහසින් වැටෙන එක.
0: ඔව් කියනකො අහසින්.
1: නෑ නෑ ඒක අපේ රටේ එකක්.
0: කියනකො.
1: අර අහසින් වැටෙන එක දිහා බින්දක් වත්.
0: ජූලියස් සීසර් කියනවා අහසින් නෙහා තරු මල් දිගේ මගේ අකාන හවුස්ස ගන්නපා අහසින් වැටෙන එක දිහා බින්දුවක්වත් මේ රූබිකොන් නදියට යන්න නොදී ඒක ඔක්කොම පරාක්‍රම සමුද්‍රයට පුරවන්න ඕනේ කියලාද?
2: දන්න සුපිරි රේඩියෝ ඩබලත් එක්ක සියත FM breakfast drive අනුග්‍රහය
3: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
4: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම විල.
5: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
6: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් නැත් තියෙනවා.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: මිලියන ගණන් වාසි ලැබෙන Prime Million Dreams. ගයක් ඉඩම ගන්න 15%ක් Prime අපෙන්. දකින හීන ඔබේම කරගන්න. දැන්ම අමතන්න 13:22. Prime Group. මෙම දීමනාව 2026 ඔක්තෝබර් 15 දක්වා පමණයි. කොන්දේසි සහිතයි.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
13: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45%ක් දක්වා වට දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
15: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
16: 1500cc turbo engine කින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
17: ඕනම කැමක් temperature කරගන්න තනියම බට
18: real මට experience එකකට ඇල්වත්ත බට
19: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 011 4700 750.
20: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්නා LOLC එකෙන් loan එකක් ගත්තේ.
21: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
22: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයෙන්
23: ජාත්‍යන්තරෝ පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 5 744 5000.
24: දැන් වියජට් එක කොළඹින් ද වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
25: කොළඹින් ද වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
26: Let's be a jet.
23: David Pieris Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Hub, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
27: Nidas Pansika, Aduma Masika Parikyakata, Audio System Mekak Karaganna.
28: Avans Second Phone Deyak Adage Vanna Ganna.
29: Avans Ticket Ticket Pay.
30: Freelance Obavinwenma Nirmanaya Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
31: අදම combank.lk වෙත පිවිසෙන්න.
32: ආවා ආවා තට්ටු ගණන් හදන්න කොට්ට ගණන් දිනන්න INSI සංස්ථා ස්ලැබ් වරම්.
33: වැඩි විස්තර සඳහා 0779 6767 67 මිස් කෝල් එකක් දෙන්න.
34: stars milan parashadai dewan pitiwala gune piri milan pasta obe pawule aahara welata ekkaragena obe daruwa star kenek karan.
35: stars milan pastas
36: kawudat kaagit nivase palamu rak warnaya acl fire guard fire then dam party ACL Fireguard Fire Flame Retardant Pramithiye Purogamiya
37: Dulux Aquatic Dam Protect Waturata lang wennwat ba Algae Fungus Dirt walata kissema chance ekak ne
38: Guan ticket pat visa pahaska portal wen kirim saha aakarshaniya outbound tour packages ekka obata awashya hama deema ekama tanakin 071 222 7766 BOC Travels
39: Sudu paata malla adareta denne ne
40: ඒක ආදරේ පටලගන්නේ

0: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
1: ඔය ආදරෙදි මොනවද හොයන්නේ?
0: තේරුම් ගැනීමයි සනසීමයි.
1: ඉතින් සුදු පාට කියන්නේ සනසීමනේ.

0: මුදුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
0: රැයක් පුරා විඳින පැයක්
3: රැදායයි
0: ගීතායයි සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න.
4: මෙන්න ප්‍රශ්නය. යුද ගණාව දාගැබ ඉදිකරන ලද රජතුමා වන්නේ 1. මහා පරාක්‍රමබාහු රජතුමා 2. දුටු ගැමුණු රජතුමා.
5: ස්කූලේ 8 වසර ඉගෙන ගන්න පාදුක්කේ මනුති සෙනේකා ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් තින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
6: යත පොකට් මනි.
5: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.

0: මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ඔප්පු බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්
4: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
5: Theater Between Lady Miss World Sri Lanka 2026
4: Sri Lankaya Rurajaniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
5: Theater Between Lady Miss World Sri Lanka 2026
1: Kirulak Udisa Tarangavadina Ruitiyange Sundaratwaya Dasin Dakinna Sikurada Ratri 10ta Theater TV Balanna
6: Title sponsor.
7: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරු. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
8: Enchanta. The fragrance of French romance.
9: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
10: Oat Max High Strength Liquid Collagen. Obat adama bhavita karanna.

0: gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7192 0.7192 0.7177777. Miss Hotda Coolda
1: Cool Mukada Mama Hot Me
2: Ekana Gatta Miss Miss Dakala Purudu Itt Wage
1: Wenna Ba Dakala Purudu Neme Samaruta Hala Purudu Athi
3: Oh My God
2: Ade Miss Sudu Kochi Hot and Spicy with Sudu Kochi Kochi Moli Siyatama Havasa Dekata Sudu Kochita Kochita Miss Miss Excuse me Miss
1: No no no Ummanang Show Time Ekedi Vitarai
4: Sri Lankiya Reality Vedikave Alutma Peraliya Theater Voice of Family Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

0: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නෑ.
1: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
0: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නෑ. සුදු පාට කිව්වම
1: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
0: තේරුම් ගැනීමයි සනසීමයි.
1: ඉතින් සුදු පාට කියන්නේ සනසීමනේ.

0: එදිනෙදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලඟ වෙනවා.
0: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කේ
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දැන්ම

0: ගීතයයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 10ට සියත අහන්න
1: රස කල්පනා බාවෙලා පායලා රැපුණා
2: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා
3: අපි ආයේ හමු නොවෙන
2: ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ මම කිව්වේ සින්දු ගැන එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
4: සින්දු සියත අනුග්‍රහය
5: දැනෙන්න අඳින්න රිසිසේ
4: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
6: සැප්තැම්බර් 27 සිට 30 දක්වා මහනුවර හා වත්තල ස්වර්ණ මහල් ශාඛාවලදී ඔබේ පැරණි හා පළඳු රණාභරණ විලිතපලේ ඉහළම මිලට හුවමාරු කරගන්න ඔබත් එන්න ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
7: මෙන්න ප්‍රශ්නය අතීතයේදී ගවයන් රැක බලාගත් පුද්ගලයන් ජීවත් වූ ගම 1 කසීකාර ගම 2 ගෝපාල ගම
6: ඉස්කෝලේ 9 වසරින් ඉගෙන ගන්න ගාල්ලේ තිසංග දුල්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151ට අපිට WhatsApp කරන්න
8: Yata Pocket Money
6: සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න

සදහම් සියත. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

වරක විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළසේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරුවන්නේය.

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීම

සදහම් සියත. බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝරපිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝරපිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබට සියලු අයහපත් බලවේගවලින්

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන්පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

සුරු සැනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්වමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදා වේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

සෑම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

ගුණාභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලි අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යාපත් කටයුත්තකට පෙර කියවීමෙන් ශ්‍රවණය කිරීමෙන් දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදා

ගැමුණු රජතුමාණන් විසින් රන්පත්ති කලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.